ජීවිතයට ඇතිවන බලපෑම් ගැහැට විවිධ පීඩා දුක් කරදර නැතිකොට නවග්‍රහයන්ගෙන් පීඨ ආරක්ෂාව ඔබ වෙත ලබා දෙන මෙම නවග්‍රහ සාන්තියේ බලයෙන් ඔබටත් අපටත් මුළුමහත් ලෝක ධාතුවටම යහපතක් සිතක් සාන්තියක් වේවා. අපල උවදුරු ග්‍රහ දෝෂ නැකත් දෝෂ භූමි දෝෂ ආදී කොට සියලු උවදුරු ගැහැට දූරී භූත වී යහපතක් සිතක් සාන්තියක්ම වේවා.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නිරන්තරයෙන් හැකි සෑම විටම තෙරුවන ගුණ සිහි කිරීමෙන් යහපත සලසා ගත හැකි ගාථාත්‍රයන් චත්ත මානවක ගාථා.

ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුතිල FM වඩාත් හරවත් වූ ගුවන් විදුලි කලාවක් සඳහා අපි දැන් සියලු ලෝක සත්වයන් වෙත මෙත් කරුණා ඉපදවීම සඳහා මෛත්‍රී භාවනාවත් සමග යොමු වෙමු.

0: අපි දැන් සුභාසින්සන පැදි ශ්‍රවණය කරමු.
1: සෙනසුමීරන් දොරටු ඇරිලා ලෝ සතුන් සිත් සිසිල්වේවා. සියලු දුක් දුම් නසිඳේවා. දහම් සුවඳින් හද නිවේවා. ගැටලු ඉඳ හිට නැගෙන තරමට විසඳුමත් සමග වේවා.

උතුම් මහා සංඝ රුවනි සරණයි. සදාකාලෙන් සදාකාලිට ඔබ

0: බුදුන් දම් සංග රුවනි බලයෙන් සදාකල් සෙත් දීදිනීවා.
1: ඔබට එම සුභාසිංසන සුදුල එෆ්එන් ගුවන් විදුලිය තුලින් ගෙන එනු ලැබුවේ පූජ්‍යපාද ගරු මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසින්.
2: සුදුල ගුවන් විදුලිය
3: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
3: සුදුල ගුවන් විදුලිය.
5: විදේශ ගත වී සිටින ඔබට මේ සෙත් කවිවල බලයෙන් යහපතක් උදා වේවා. උදේ සවස ශ්‍රවණය කිරීමෙන් ඔබට ඇති වී ඇති සියලු ග්‍රහ දෝෂ අන්ධකාර වින දෝෂ අන්ධකාර දුරු වේවා. හොඳින් ශ්‍රවණය කරන්න.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: නරසීහ ගාථා

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ.lk අරහා මුළු ලොවටම
1: සුදිල

0: නමු බුද්ධාය. මේ මහපොළොව මත උපන් නුවණැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දේට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකයේම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.
1: සමටම තිසරණ සරණයි. ආයුබෝවන්. සුභ උදසනක් වේවා. මේ ඔබ එක්වී සිටින්නේ සුදිල ගුවන්විදුලිය සමග. ඊයේ රාත්‍රී 10 සිට මේ මොහොත දක්වා සුදිල ගුවන්විදුලිය ඔස්සේ විකාශය වූ පරිත්‍රාණ ධර්ම දේශනාවන්ගේ සෙත සාන්තිය ආරක්ෂාව රැකවරණය සලසාගෙන සිටින මේ මොහොතේදී අදත් අවසරයි මට ඔබේ නිවසට, වෙළඳසැලට, කාර්යාලයට, කර්මාන්ත ශාලාවට, සේවා ස්ථානයට, නැතහොත් ඔබ රැඳී සිටින වාසස්ථානයට ගොඩවදින්නට ලැබුවා වූ මේ සුන්දර දිනය ඔබේ යහපත් සිතුම් පැතුම් සියල්ල ඉටුවන වාසනාවන්ත ශ්‍රී සුභ දවසක්ම වේවා. අද දිනය තිසරණ බලෙන් සිළු දෙවි රැකවරණින් ඔබ කරන කියන සිතන පතන ඔබේ යහපත් සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සඵල වේවා. ඔබේ දිවි මඟ යහපත් වේවා. ඒ ආශිර්වාදයක් සමගින් මෙතැන් සිට උදේ 8 දක්වා මේ ආරම්භ වන්නේ සුදිල උදයයි. අපි ආරාධනා කර සිටිනවා අදත් සුදිල ගුවන්විදුලියේ වැඩසටහන් ශ්‍රවණය කරමින් රැඳී සිටින ලෙසට. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සුදිල ගුවන්විදුලිය
3: ප්‍රඥාවේ තොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
4: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන්විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්නා

0: සුදිලි ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මේ ඔබට සිහිපත් කරන්නේ අපගේ වැඩසටහන් පිළිබඳ විස්තරය. පෙරවරු 8ට ධර්මානුශාසනාව. පෙරවරු 9 සිට පස්වරු 2 දක්වා අපගේ සාමාන්‍ය වැඩසටහන් ගුවනට නැංවෙනවා. පස්වරු 2 සිට පස්වරු 4 දක්වා සුමියුරු මියුරු හින්දි ගීතාවලිය. පස්වරු 4 සිට පස්වරු 5 දක්වා සේවා පණිවිඩ හා බුදුබැති ගීත ජනප්‍රිය ගීත කිහිපයකට ඔබට සවන් දිය හැකියි. පස්වරු 5 සිට මතු දින ලෝ දිනන පුංචි අපි සුදුල ගුවන් උදුලියේ ළමා වැඩසටහන පස්වරු 5:55ට තෙරුවන් නමදිමු. පස්වරු 6:15ට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම විකාශය කරනවා. රාත්‍රී 8ට ඔබ වඩාත් ප්‍රිය කරන සුවිශේෂී වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. රාත්‍රී 10 සිට සර්ව රාත්‍රී පාරිත්‍රාණ ධර්ම දේශනාව. පෙරවරු 5 සිට බුදුගුණ, දහංගුණ, සංඝගුණ, සෙත් කවි, ජයමංගල ගාථා ආදී ගුවනට නැංවෙනවා. පෙරවරු 6:40 සිට ඔබට දේශාභිමානී ගීත හා උදා ගී කිහිපයකට සවන් දිය හැකියි. මා ඒ සිහිපත් කළේ සුදුල ගුවන් විදුලියේ වැඩසටහන් විස්තරය පිළිබඳවයි.
1: සුදිල ගුවන් විදුලිය. සුදිල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.
2: සුදිල

0: සුදිය ගුවන් විදුලි
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම.

0: මල් පූජාවේ ආනිසංස පින්වතුනි, පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක දවසක් එක සුවඳවත් ලස්සන පියුමක් පූජා කළා. ඒ මල් පූජා කිරීමේ ආනිසංසයක් වශයෙන් මල් පෙති ගණනට සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 700 වතාවක් පෘථිවි රාජ්‍ය කළ බව සඳහන් වෙනවා. අවසානයේ නිවන් සුව ලැබීමට ඒ පින හේතු වුණ බව සඳහන් වෙනවා. තියුත්පල මාලිය කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ එක දවසක් විපස්සී බුදුරජාණන් වහන්සේට තියුත්පල මාලිය හාමුදුරුව උපුල් මල් තුනක් පූජා කරනවා. එහි ආනිසංස කියා දෙනවා කල්ප 91ක් දුගතියකට ගියේ නෑ කියලා. මේ පිනෙන් උන්වහන්සේ සංසාරේ 300 වතාවක් සක්දෙව් රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. එච්චර විතරක් නෙමේ පින්වතුනි, 500 වතාවක් සක්කිති රජ බවට පත් වුණා. අවසානයේ නිවන් දැකීමටද මේ පින උපනිශ්‍රේ වී තිබෙනවා. බලන්න පින්වතුනි, හැදුණු සිතකින් පින්කම් කිරීමේ අගය කොච්චරද කියලා. පාලි අපදානය අපට තව කියා දෙනවා. සතුප්පල මාලක තෙරණිය පෙර ජීවිතයක සිකී බුදුරජාණන් වහන්සේට මහනෙල් මල් සතක් එකඟ වූ පිරිසිදු වූ යහපත් සිතින් නුවණ යොදාගෙන පූජා කරනවා. සිකී බුදුරජාණන් වහන්සේට ඒ පූජා කිරීමේ අනුභවය කොයිතරම්ද? වාර 77ක් දෙව්ලොවට අධිපතිව කටයුතු කරන සක්දෙවිඳුගේ අගමෙහෙසිය බිරිඳ බවට පත් වෙලා ඉපදිලා තියෙන වාර 77ක්. ඒ මලේ පාට හා සුවඳ ඇයට හැම ජීවිතයකදීම ලැබී තියෙනවා. ඒ අතර අවසානයේ පින්වතුනි, නිවනටද මේ පින උපනිශ්‍රේ වූ බව සඳහන් වෙනවා. තිකනිකාර පොප්පීය ස්වාමින් වහන්සේ සුමේද බුදුරජාණන් වහන්සේට හරීම ගෞරවයෙන් යුතු එක දවසක් කිනිහිරියා මල් තුනක් පැහැදුණු සිතින් නුවණ යදාගෙන පූජා කළා. පින්වතුනි, ඒ පිනෙන් සංසාරේ 300 වතාවක් සක්විති රජ බවට පත් වුණා. සක්විති රජ බවට පත් වෙනවා කියන්නේ සිතන පතන සියලු සැප සම්පත් ලැබෙන විශාල ආනිසංස සමුදායක් ලැබෙන උතුම් පදවියක්. 300 වතාවක් ඒ උතුම් පදවියට පත් වෙලා තිබෙනවා. 500 වතාවක් සක්දෙවිඳු තනතුර ලබාගෙන තිබෙනවා. ඒ හැම ජීවිතයකදීම මෙන්න මේ කියන ආනිසංස විපාක වශයෙන් ලැබෙන තියෙනවා. මහත් භෝග සම්පත් ඇත්තෙකු බවට පත් ඉපදීම. පහත් කුලවල නොඉපද උසස් කුලවලම ඉපදීම. කැමැති කැමැති යාන වාහන ලැබීම. බොහෝ රූමත් ස්ත්‍රීන් හා දැසිදස්සන් ලබා ගැනීම. සෑම කල්හිම පින්වතුනි, අන් අයගේ ගෞරවයට ආදරයට සෙනෙහසට පාත්‍ර වීම. උසස් කීර්ති ප්‍රශංසා ඇත්තෙකු බවට පත්වීම. සෑම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිව කටයුතු කිරීම. ඥාතීන් අතර උසස් ශ්‍රේෂ්ඨයෙකු බවට පත්වීම. සීත උෂ්ණාදී පීඩාවලින් පීඩාවට පත් නොවීම. කායික සුවය, මානසික සුවය, චිත්ත ඒකාග්‍රතාවය ඇතිව කටයුතු කිරීමේ ආනිසංස, සුවන මල් පූජා කිරීමේ ආනිසංස වශයෙන් පැහැදිලි වෙනවා. ඔබත් ඔබේ ජීවිතයෙන් මල් පූජා කරන විට මෙන්න මේ කියන උතුම් සිතුවිලි සිත්වල ඇති කරගෙන පූජා කරන්න. බුදුහාමුදුරුව කෙරෙහි මහත් වූ ගෞරවය ඇති කරගන්න. තුරුණුවන් පිළිබඳව ශ්‍රද්ධාන්විත වූ සිතුවිලි ඇති කරගෙන, උතුම් බුදුගුණ සිහිපත් කරගෙන, පිරිසිදු වූ සිතින් සිත ශ්‍රේෂ්ඨ කරගෙන, යහපත් වූ සිතින් යුතුව ඒ උතුම් පූජාව සිදු කරන්න. එහි ආනිසංස පින්වතුනි ඔබට ලබා ගන්නට පුළුවන්.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ

සැදැහැවත් පින්වතුනි පින්වතියනි, සුතිල ගුවන්විදුලිය ඔබ වෙත ගෙන එනු ලබන ධර්මානුශාසනාවට අපි මෙතැන් සිට සවන් යොමු කරමු.

හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. අදත් ඔබ හැම දිනෙකම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්ම කාරණා රැසක් ශ්‍රවණය කරන්න එකතු වෙච්ච දවස. ඔබ හැම දිනාටමත්, ධර්ම ශ්‍රවණය කරන සියලු දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලමු අපේ බුදුරජාණන් වහන්සේ මහා මංගල සූත්‍රයේ තුල අපිට පෙන්නවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සෙකුට අකම්පිත හිතක් ඇති කරගන්න නම් අටලෝ දහම ගැන නොසැලෙන අකම්පිත හිතක් ඇති කරගන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක්. පුට්ටස්ස ලෝක ධම්මේහි චිත්තං යස්ස නකම්පති අශෝකං විරජං කේමං ඒතම් මංගල මුත්තම. පුට්ටස්ස ලෝක ධම්මේහි මේ ලෝක ධර්මතාවයන් ඉදිරි මේ ලෝක ධර්මතාවයෙන් අපි කාටවත් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ඒවා ආර්ය සත්‍ය. දැන් අපි ගමු චතුරාර්ය සත්‍යයේ දුක්ඛාරි සත්‍ය ගැන ඔබ හිතන්. ජාතිපි දුක්ඛ, ඉපදීම දුකක්. ඒක ආර්ය සත්‍යයක්. ඉපදුනානම් වයසට යනවා. ඒක ආර්ය සත්‍යයක්. ලිඩ වෙනවා. ව්‍යාධිපි දුක්ඛෝ, ජරාපි දුක්ඛං, මරණම්පි දුක්ඛ, මැරෙනවා. ඊළඟට පිය විප්පයෝගෝ දුක්ඛෝ. කවුරුත් කැමති නැහැ ප්‍රියයන්ගෙන් වෙන් වෙනවට. ඔබේ නෑදෑයෝ, ඔබේ දරුවෝ, ඔබේ ඥාතීන් හැමෝම ඔබත් එක්ක හැමදාම ඉන්න පුළුවන් නම් එහෙම තමයි කෙනෙක් ප්‍රාර්ථනා කරන්නේ, කැමති වෙන්නේ. හැබැයි ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්පියේහි සම්පයෝගෝ දුක්ඛෝ. අප්‍රිය පුද්ගලයන් එක්ක එකතු වෙන්න සිද්ධ වෙනවා. කවුරුත් කැමති නැහනේ. සංසාර හතුරෝ ඉන්නවා, ඉරිසියාකාරයෝ ඉන්නවා, වෛරක්කාරයෝ ඉන්නවා. කොච්චර හොඳ කරත් ඒකේ වැරද්ද දකින්න මිනිස්සු ඉන්නවා. එවැනි මිනිස්සු ඇසුරු කරන්න එකට ජීවත් වෙන කාත් කවුරුත් කැමති නැහැ. හැබැයි මේ ලෝකේ අපි ඉපදීපදී යන තාක්කල් අප්‍රිය පුද්ගලයන් එක්ක අපිට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. ඒක ආරේ සත්‍යය. අප්පීහි සම්පයෝගෝ දුක්ඛෝ. ඊළඟට කැමති දේ නොලැබීමේ දුක. යම් පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං. දැන් කෙනෙක් කැමති වෙනවා, ඉපදීපදී යන සත්‍යයා කැමති වෙනවා. දැන් බලන්න ඔබ මිනිස්සු සමහර අය දිහා බලලා කියනවා, අපෝ අපිට නම් උපෝපං ආත්මිකවත් ඔය වගේ තැන්වල නම් උපදින්න ඕනේ. හැබැයි ඒ කැමැත්ත, හැබැයි ඒ කැමති දේ ඔහුට ඒ විදිහට සිද්ධ වෙන්නේ නැහැ. අපි කෙලෙස් සහිතව ඉන්න තාක්කල් අවිද්‍යාවත් තණ්හාවත් නිසා හැදි හැදි යන මේ සංසාර ගමන තුළ ඕන තරම් අපි අකමැති ආත්ම භාවවල සතරාප, කවුද කැමති සතරාපාය උපදින්? හැබැයි සතරාපාය මහගෙදර වගේ අපායට ඇදිලා යන නොඑක් දුක් සහිත ආත්ම භාව කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ, මට අංග විකල කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට අන්ධ කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට මේ වගේ නුවණ නැති කෙනෙක් වෙලා උපදින්න ලැබේවා, මට දුප්පත් පවුලක උපදින්න ලැබේවා, මට මේවා, කවුරුත් එහෙම ප්‍රාර්ථනා කරන්නේ. හැබැයි තමන් අකමැති වුණත් ඒ අකමැති දේ තමන්ට සිද්ධ වෙන්නේ කෙලෙස් සහිතව යන සසර ගමනක් තුල අනාත්මයි. තමාගේ වසඟේ පවත්වන්න බැරි ගමනක් අපි මේ යන්නේ. ඒ නිසා ඉපදීම උරුම කරගත්ත සත්වයන් අපි අකමැති තැන්වලත් උපදිනවා. ඊළඟට ඉපදිච්ච කෙනා ලෙඩ වෙන්න කැමති නැහැ, වයසට යනවට කැමති නැහැ. නොයේක් උපක්‍රම යෙදෙනවනේ. දැන් බලන්න, ලෙඩ නොවි ඉන්න කියලා හිතාගෙන මොන දේවල් කරත් නිරෝගී සම්පත්තිය පිණිස මෙන්න මේ දේ හේතු වෙනවා කියලා තමහර ලාවට කවුරු හරි කිව්වොත්, ඔබ අහලා ඇති වදකහසුදිය බීපු මිනිස්සුත් අතීතේ ඉඳලා තියෙනවනේ මේ රටේ. එතකොට ඒ වගේ ලස්සන වෙනවා, නිරෝගී සම්පත්තිය ලැබෙනවා, හැමදාම ඉන්න පුළුවන්. මෙහෙම කිව්වහම සමහර වෙලාවට ඒකට ඇලුම් කරලා ආස කරලා සමහර ලාවට වසවිස වුණත් බොන්න පෙළඹෙනවා මිනිස්සේ. තමට තව කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කිව්වොත්. ඒ නිසා කවුරුත් කැමති නෑ වයසට යනවට, කවුරුත් කැමති නෑ ලිඩ වෙනවට, කවුරුත් කැමති නෑ ජරාවට පත් වෙලා දුක් විඳින්න. හැබැයි ඒ දේ සිද්ධ වෙන. ඒක ආරි සත්‍යයක්. ඒක අපිට වළක්වන්න බෑ. අන්න ඒ නිසා මරණය බලන්න, මැරෙන්න යන මිනිස්සු කොච්චර අඬනවා, වැළපෙනවා, අනේ මාව බේරගන්න, මට නම් මැරෙන්න බෑ, අනේ බුදු ඩොක්ටර්, අනේ දරුවනේ මට මැරෙන්න බෑ, කොච්චර අඬනවද. හැබැයි අඬන වැළපෙන අතරේ, දූ දරුවෝ ඥාතීන් හඬා වැළපෙන අතරේ මේ සියල්ල අතහැරලා පරලෝ යන සිද්ධ වෙන. ඒ නිසා මෙන්න මේ ධර්මතාවයන් අපි කාටත්, මේකට ආගම් ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ, ජාති කුල ඒ ભેද නැහැ,
රජෙක් වුණත් සිටුවරයෙක් වුණත් මොන ආගමේ වුණත් මොන ජාතියේ වුණත් කවුරු වුණත් ඉපදුනානම් ලිඩ වෙනවා, වයසට යනවා, ජරාවටපත් වෙනවා, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, මේ සමස්ත දුක ආර්ය සත්‍ය අත්දකින්න සිද්ධ වෙනවා. මේ දුකත් එක්ක ජීවත් වෙන ගමනේ බුදුරජාණන් වහන්සේ අපට පෙන්නවා අපි 11 ගින්නකින් දැවි දැවි ජීවත් වෙන්නේ. 11 ගින්න රාග, ද්වේෂ, මෝහ, මේක ගින්න. රාග ගින්න තුල සමහර වෙලාවට මොනතරම් ජීවිතේ රාගය නිසා මිනිස්සු මුළු ජීවිතේම විනාශ කරගන්න, පෞල් ජීවිත විනාශ වෙනවා, තමන්ට සමාජයට මූණ දෙන්න බැරි තත්ත්ව ඇති වෙනවා, තමහරු ලැජ්ජාවටම වහබුණෝ ජීවිතේ නැති කරගන්නවා. එතකොට මේ රාග ගින්න නිසාම දැවි දැවි විශාල අකුසල් කර කර ජීවිතේ දුක් විඳින. ද්වේෂයේ ගින්න දැවෙනවා. ඊළඟට මෝහය ගින්න. ඉපදීම, ලෙඩවීම, ජරාවට පත්වීම, ශෝක පරිදේව, දුක්ඛ දෝමනස් උපායාස. ඔබ බලන්න මිනිස්සු පපුවට ගහගන්නවා, ඔළුවේ අත් ගහගන්නවා, නංගොත් කිය කී අඬනවා, විලාප නගනවා. මේ ජීවිතේ ඉපදිච්ච දවසේ ඉඳන් මරණය දක්වාම මොනතරම් දුක් ගැහැට ගොඩක් එක්කද අපි මේ ජීවත් වෙන්නේ. හැබැයි මේ ජීවිතයේ තුල අපි කාටත් හැමෝටම දැන් කෙනෙක් හිතන්න පුළුවන් පොහොසත් මිනිස්සුන්ට ඉතින් මේ වගේ ප්‍රශ්න නැහැ. ඊළඟට ඔය ඉහළ පවුල්වල ඉන්න මිනිස්සුන්ට, පිට රටවල් වල අයට, ඒ අයට ඉතින් අපිට වගේ ප්‍රශ්න නැහැ කියලා කෙනෙක් හිතනවා. හැබැයි පොහොසත් පවුලේ ඉන්න මිනිස්සයා සමහර ලාවට හිතනවා අපිට රැට නිින්දියන්නේ නැහැ, හොරු පණී කියලා බයයි. චෙක් රිටර්න් වෙයිද, ඊළඟට දේපොළ වලට ප්‍රශ්න ඇති වෙයිද, බිස්නස් වලට මොනවා වෙයිද, ඒ මිනිස්සුන්ට එහෙම බයක් තියෙන. ඒ මිනිස්සයා මාලිගාවේ ඉඳන් හිතනවා අර පැල්පතේ ඉන්න මිනිස්සයාට හොඳට පැදුරේ නිින්ද යනවා. ඒ මිනිහට ඉතින් අපිට වගේ එහෙම ප්‍රශ්න නැහනේ. ණයකාරු වෙන්නෙත් නැහැ, ව්‍යාපාර කඩාගෙන වැටෙන්නත් නැහැ. ඔය මොනවා හරි අලප්බතලයක් හරි කාලා හොඳට නිදා ගන්නවා අන්න මිනිස්සු. එතකොට එයා අර තව කෙනෙක් දිහා බලලා ඒ විදිහට හිතනවා. ඒ නිසා මේ හැම මිනිස්සයාම අඩු වැඩි වශයෙන් දුකක් විඳ විඳ තමයි මේ සසර යන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නවා මේ එන ප්‍රශ්න මේවා තමයි ලෝක ධර්මතාවයි. පුට්ටස්ස ලෝක ධම්මේහි ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. මෙන්න මේ දේවල් බුදුවරුන්ට, පසේ බුදුවරුන්ට, මහරහතන් වහන්සේලාට කාටත් වෙනවා. මේ නින්දා අපහාස රහත් තුනත් නින්දා අපහාසයි නෝ. සමහර මහරහතන් වහන්සේලාට බොරු චෝදනා, බොරු ප්‍රශ්න, නොයෙක් විදිහේ කරදර බාධා කොච්චර ඇවිල්ලා තියෙනවා. හැබැයි මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති, හිත කම්පාවට පත් වෙන්නේ නැත්නම්, අශෝකං විරජං කියම විරාජමානව ඉන්න පුළුවන් නම් මොන ප්‍රශ්නයාවත් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක් හැටියට බුදුරජාන් වහන්සේ දේශනා කරා. දැන් අපි ටිකක් විමසලා බලමු ලාභ අලාභ. සමහර වෙලාවට කෙනෙකුට නොසිතන විදිහට සමහරුන්ට ස්වීප් වැටෙනවා. අනුන්ගේ දේපලත් අයිති වෙන්න පුළුවන් සමහර ලාවට. කවුරු හරි නොසිතන කෙනෙක් මැරෙනකොට දේපල ටික ලියලා මැරෙන්න පුළුවන්. එක්කෝ මගදී හම්බෙලා හිතවත් වෙලා, එක්කෝ තමන්ගේ මොකාක් හරි මොහොතක උදව්වක් කරා කියලා ඒක මතක තියාගෙන. ඒ වගේ සමහර පුද්ගලයන්ට නොසිතන ලාභ ලැබෙන, උසස් වීම ලැබෙනවා, ඉහළ තනතුරු ලැබෙනවා, ගෞරවනාම ලැබෙනවා, ලාභ ලැබෙනවා, මිල මුදල් ලැබෙනවා. එතකොට මේවා තමන්ට ලැබෙනකොට කෙලෙස් සහිත පුද්ගලයාගේ ස්වභාවය, ලෝක ධර්මතාවය ගැන, ආරි සත්‍ය ගැන අවබෝධයක් නැති පුද්ගලයා කෙලෙස් වලින් ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා, තව තවත් ලාභ සත්කාරවලට ඇලුම් කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සංයුක්ත නිකාය සඳහන් වෙනවා ලාභ සත්කාර සංයුක්තයේ කියලා දේශන පෙළක්. මේ දේශනවලදී බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මේ ලාභ සත්කාර හම්බ කරන්න සල්ලි භාගයේ දීපොළ ඉඩකඩම් ගෞරවයේ කීර්තිය ප්‍රසිද්ධිය මේවා ලැබීමේ ආසාව මිනිසයන් තුල සම්මස් නහර විනිවිදගෙන ඇටමිදුළු දක්වාම කාවැදිලා තියෙන්නේ කියන බුදුරජාණන් වහන්සේ වදාළ කොච්චර භයානකද මේවා කියලා. දාරුණෝ බික්කවේ මහණෙනි, මේවා බොහොම දරුණුයි කියන ලාභ සත්කාර බොහොම දරුණුයි. කොච්චර දරුණුද කියන්නේ බුදුරජාණන් වහන්සේ දවසක් බුදු ඇසින් දකිනවා. මහණෙනි, තමන්ගේ අම්මා නිසාවත්
බොරුවක් කියන්නේ නෑ කියන අදිෂ්ඨානෙන් ජීවත් වෙන එවැනි සිල්වත් පුද්ගලයෝ බුදුවැසින් බුදුරජාන් වහන්සේ දැකලා තියෙනවා කියන. ඒ කියන්නේ කවුරු හරි කියනවා අම්මාව මරනවා මෙන්න මේ දේ කියන්න කියලා, බොරුවක් කියන්න කියලා කියනවා. දැන් අපි ගමු කවුරු හරි උසාවියට හරි මේ ගියේ උසාවියට කියන්න ඕනේ, නැත්නම් ඔබේ අම්මාව මරනවා කියලා කවුරු හරි අර බ්ලැක්මේල් කරගත්තා කියලා හිතන්. එහෙම කෙනෙක් තව කෙනෙක්ව ඒ විදිහට තර්ජනය කරලා කියනවා මේ බොරුව කීවේ නැත්නම් අම්මා මරනවා. හැබැයි ඒ පුද්ගලයා හිතනවා අම්මා මැරුවත් මම නම් බොරු කියන්නේ නෑමයි, මම මගේ සීලය රකින්නවාමයි, අම්මා නිසාවත් මම බොරුවක් කියන්නේ නෑමයි කියලා දැඩි අදිෂ්ඨානෙන් ඉන්න පුද්ගලෙ බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, කාලයක් යනකොට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා ගෞරවයේ මිලමුදල් සල්ලි දීපල මේවා නිසා බොරු කියනවා බුදු ඇසින් දැකලා තියෙනවා කියන. එතකොට බලන්න තමන්ගේ අම්මා නිසාවත් බොරු නොකියන සමහරු ලාභ සත්කාර ඉදිරියේ, සල්ලි භාග ඉදිරියේ, දීපල ඉදිරියේ, ප්‍රසිද්ධිය ඉදිරියේ සමහර වෙලාවට බොරු කියන්න, බොරු චරිත රඟපාන්න, බොරුවෙන් ජීවත් වෙන්න පුළුවන්. එතකොට මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා මොනතරම් දරුණුද? බුදුරජාණන් වහන්සේ වදාළ ගුණ නසනවා, තමන්ගේ තියෙන ගුණ විනාශ කරලා දානවා. ඒ නිසා මේ අටලෝ දහම ඉදිරියේ ලාභයට ඇලුම් කරන කෙනා, ආස කරන කෙනා, ඒ ලාභය තුල උද්දාමයට පත් වෙන කෙනාට තමයි අලාභයේ ඉදිරියේ හිත හදාගන්න බැරි. දැන් බලන්න ඔබ සමහර පුද්ගලයෝ ලාභ ලැබෙනකොට, දියුණු වෙනකොට මම තරම් කෙනෙක් නැහැ කියලා හිතුවෝ. මේවා මටයි ලැබෙන්නේ, මේ ඔක්කොම මගේ දේවල්, මම හම්බ කරගත්ත දේවල්, මේවා මගේ පිනට ලැබෙන දේවල් කියලා ඒවා උපාදාන කරගෙන ඒවට ඇලුම් කරනවා, ඒවට ආස කරනවා. හැබැයි යම් හේතුවකින් මේ සියල්ල විනාශ වෙලා ගියොත් ඔහුට දරාගන්න බෑ අර අනිත්‍ය වෙනස් වීම. ඒක දරාගන්න බැරුව සමහර වෙලාවට පිස්සු හැදෙන මිනිස්සු ඉන්නවා. මුළු ජීවිතේම විනාශ වෙලා යනවා. අයියෝ ඇයි මට මෙහෙම වුනේ කියලා ජීවිතේ හදාගන්න බැරුව මුළු ජීවිතේම විනාශ කරගන්න පුද්ගලයෝ ඉන්නවා. දැන් බලන්න පහුගිය දිනවල අපි අත්දැකපු සිදුවීම්. ඔබ දකින්න ඇති ගෙවල් පිටින්, පවුල් පිටින් නායි ගිහිල්ලා බොහෝ දිනකගේ ජීවිත විනාශ වුණා. සමහර වෙලාවට මේ අය ගෙවල් දොරවල් හදන්න දහස් ගණන්, ලක්ෂ ගණන් ණය වෙච්ච අය සීට්ටු දාලා ණය වෙලා ගෙවල් හදනවා. පිට රටවල් වල ගිහිල්ලා දුක් විඳලා හම්බ කරගෙන ඇවිල්ලා ඒ සල්ලි වියදම් කරලා ගෙයක් හදන්නේ ජීවත් වෙයි. එතකොට මේ ගේ හදලා බඩු මුට්ටු ගෙනහලා ඔක්කොම කරලා ගෙට පදිංචි වෙන්න හෙටයි කියලා මුළු ගේම කඩාගෙන ගියයි හිටියා. එක පුද්ගලෙක් හිටියා පිට රට ගිහිල්ලා ලක්ෂ ගාණක් හම්බ කරගෙන ඇවිල්ලා ඒ ගෙනාපු මුදල් වලින් ගේ හැදුවා. අන්තිමට ටයිල් ටික ගන්න, ගේ ඉතුරු වැඩ ටික කරන්න බැංකු ණයකුත් අරගෙන ගෙයි වැඩ කරලා අවසන් වුණා. තව දවස් දෙක තුනකින් තමයි නැකත තිබ්බේ ගෙයි පදිංචියට. හැබැයි ඊට පෙර මුළු ගේම පස් කඳු එක්ක විනාශ වෙලා ගියා. අද ගේ තිබ්බ තැනක්වත් නැහැ. එතකොට බලන්න මේ වගේ තමන් කාලයක් බලාපොරොත්තු වෙයි කොච්චර සිහින මවනවද? ඒ හදලා මම මේ ගෙදර මේ විදිහට ඉන්නවා, මේ වගේ බඩු මුට්ටු ගෙට ගන්නවා, දරුවෝ මුණුබුරෝ එක්ක මේ ගේ හද, සමහරලාට මං ගේ හදලා කසාදයක් බැඳ ගන්නවා, අම්මා තාත්තාට ළඟට ගන්නවා, මේ මිදුල මේ විදිහට හදනවා, මේ සිහින මවනවා මිනිස්සු. හැබැයි ඒ සිහින එක රැයෙන් බොඳ වෙන්න පුළුවන්. එක මොහොතෙන් ඒ සිහින බොඳ වෙන්න පුළුවන්. හැබැයි එවැනි අවස්ථාවක හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට. ලෝක ධර්මතාවයේ දන්න කෙනා අන්න හිතනවා මේක තමයි ලෝක ස්වභාවය. පුට්ටස්ස ලෝක ධම්මේ, මේ ලෝක ධර්මතාවයේ ඉදිරි චිත්තං යස්ස නකම්පති, එයාට හිත කම්පා නොවි හිත හදාගන්න පුළුවන් නම් මේක තමයි ලෝක ස්වභාවය කියලා හිත හදාගන්න පුළුවන් නම් අශෝකං විරජං කේම, විරාජමානව ඉන්න පුළුවන්, නොසැලී ඉන්න පුළුවන් නම් ඒ තම මංගල මුත්තම. ඒක මංගල කාරණයක්. දැන් බලන්න සමහර පුද්ගලයෝ ගෙවල් දොරවල් විනාශ වෙනකොට සමහරු තමන්ගේ ජීවිත විනාශ කරගන්නවා. මට නම් ජීවත් වෙලා වැඩක් නැහැ කියලා ජීවිතේ විනාශ කරගන්නයි ඉන්නවා. හැබැයි සමහරු අඬනවා, වැළපෙනවා, මුළු ජීවිතේම විනාශ කරගන්නකොට තව කෙනෙක් නෑ මං කොහොම හරි නැගිටිනවා. ඕක තමයි ලෝක ස්වභාවය. මං හිත හදාගන්නවා ඔයිට වඩා දේපොළ නැති වෙච්ච මිනිස්සු හිටියා, ඔයිට වඩා දේවල් නැති වෙච්ච මිනිස්සු හිටියා, මං කොහොම හරි නැගිටිනවා කියලා තව කෙනෙක් ආයි අඩියේ ඉඳන් නැගිටින උත්සාහ කරනවා. අන්න හිත හදාගත්ත කෙනාගේ ස්වභාවය. ඒ නිසා ලාභ වගේමයි අපිට
අලාභත් ලැබෙනවා. ඒ දෙකම සතුටින් මිඳගන්න පුළුවන් නම් අන්න අකම්පිත හිතක් ඇති කෙනෙක්. දැන් ඔබ බලන්න පටාචාරාව ගැන හිතන්න. පටාචාරා චරිතය තුළ බොහොම ධනවත් පවුලක කෙනෙක්. ඒ ජීවිතේ කොච්චර දේවල් තමන්ට අහිමි වුණාද. ආදරයක් නිසා තමන්ට දෙමව්පියෝ දේපල සැප සම්පත් සියල් අහිමි වෙලා ගියා. තමන් මහ විශාල ධනවත් පවුලක සිටු පවුලක් කියලා කියන නගරෙම ඉන්න ධනවත්ම කෙනෙකුට තමයි රජ්ජුරුව සිටු තනතුරක් දෙන්නේ. එතකොට මේ නගරේ ඉන්න ධනවත්ම සිටු පවුලේ එකම දුව. එතකොට බොහොම ලස්සන දුව, එකම දරුවා. හැබැයි තමන්ට හිත ඇදිලා ගියා, මොකක් හරි පෙර අකුසලයකට වෙන්න පුළුවන්. ඒ හිත ඇදිලා ගියේ තමන්ගේ නිවසේම ඒ මෙහෙකාරකමට දරපලන්නාපු තරුණයෙක් එක්ක හිතවත්කමක් ආදරයක් ඇති වුණා. එතකොට ඒ ඇතිවෙච්ච ආදරයත් එක්ක අර තමන්ට ලැබිච්ච සියලු සැප සම්පත් අතහැරලා පැනලා ගියා. දැන් පැනලා ගියේ තවත් මාලිගාවකට නෙමෙයිනේ, ඈත ගිහිල්ලා මහා කැලේක පුංචි පැල්පතක් හදාගෙන ඉන්නකොට අර විශාල මාලිගාවක ආම්බරේක සැපසේ සිනිඳු යහනාවල් වල සේවකයෝ ආරක්ෂකයෝ පිට බොහොම සැපසේ හිටපු කෙනෙක් මහා කැලේකට ගිහිල්ලා වනසත්තු, සත්තු, සර්පයන්, මේ මැසි මදුරු පීඩා මේ සියල්ල එක්ක නිකම් පොල් අතු වලින් පැලක් හදාගෙන මැස්සක ඉන්නකොට අර ඇතිවන දුක, හැබැයි ඒ සියල්ල තමන්ට විඳගන්න සිද්ධ වුණා. අර සියල් අහිමි වුණා, ආදරයක් එක්ක සැප සම්පත් අහිමි වුණා. ඒත් හිත හදාගෙන කාලයක් ජීවත් වුණා. ඒ තුල තමන්ට දරුවෝ ලැබුණා. ඒ ප්‍රශ්නත් එක්ක ඇතිවෙච්ච ගැටුම් එක්ක ආපහු තමන්ගේ දෙමව්පිය හොයාගෙන එනකොට ස්වාමියාට සර්පෙක් දෂ්ට කරලා ස්වාමියාගේ ජීවිතේ නැති වුණා. අන්න තමන් නොසිතපු දෙයක්. තමන් අර ආදරය කරනකොට ඊළඟට දෙමව්පිය විපාකියද්දී ස්වාමියා එක්ක ගිහිලා ජීවත් වෙනකොට කොයිම වෙලාවකවත් ස්වාමියාට මෙහෙම අනතුරක් සිද්ධ වෙයි කියලා හිතුවේ නැහැ. හැබැයි සර්පෙක් දෂ්ට කළ ස්වාමියා මැරුණා. දරුවෝ දෙන්න පමණයි, දරුවෝ දෙන්න වඩාගෙන තුරුල් කරගෙන දෙමව්පිය ළඟට එනකොට අචිරවතී ගංගාවෙන් දරුවෝ එතෙර කරන්න ගිහිල්ලා දරුවෙක් ගඟේ ගහගෙන ගියා, අනෙක් දරුවෙක් උකුස්සෙක් ඇවිල්ලා දැහැගෙන ගියා. එතකොට මේ සියල්ලත් එක්ක අවසානයේ පිස්සු හැදිලා නැතර වුණේ. ඇඳි වතක්වත් නැතුව පිස්සුවෙන් තමන් අන්තිමට ගමට එනකොට අම්මා තාත්තාත් දැවෙනවා සුකොනි. දැන් බලන්න මිනිස්සෙකුට සිද්ධ වෙන්න තියෙන දේවල් අතර දීපල නැති වෙලා අවසානයේ ස්වාමියාද, දරුවෝද, දෙමව්පියෝද තමන්ගේ සියලු දේවල් නැති වෙලා මහපාරට වැටෙනකොට එක පිට මේවැනි ප්‍රශ්න එනකොට කෙනෙකුට දරා ගන්න බැරි වෙනකොට අවසානයේ පිස්සු හැදෙනවා. ඒ සිදුවීමත් එක්ක තමන් ඇඳිවතින් ඇඳුමක්වත් නැතුව පාරි පිස්සුවෙන් දුවගෙන ගියා. දැන් ඔබ හිතන්න පාරක කවුරු හරි එහෙම පිස්සුවෙන් කොණ්ඩේ කඩාගෙන ඇඳුමක් නැතුව පාරි පිස්සුවෙන් කෙනෙක් දුවනවා නම් මිනිස්සු ඔබ ඕන තරම් සමහරලාට ඔහොමයි දැකලා ඇති පාරවල්. හැබැයි මිනිස්සු කියන්නේ අන්න පිස්සෙක්, අන්න පිස්සියා. ඕවා කී කී තව කොච්චර මිනිස්සු පාර දෙපැත්තේ නිඳා කරන්නේ බනින්නේ සමහරලාවට ගහන්නත් ඇති ඇඳුම් නැතුව දුවනකොට. හැබැයි මෙහෙම ගියාට පෙර පිනකුත් තිබුණා. මේ ශික්ෂාකාමී භික්ෂූන් අතර අග්‍රස්ථානේ ලබන්න සසර පාරමී පුරාගෙන ආපු කෙනෙක්. එදා පෙර පිනක් තිබිච්ච නිසා අනුකම්පා ඇති උපාසක මහත්මයෙක් ඇඟිල්ල දික් කරා අන්න අර පැත්තට දුවන්න කියලා. පිස්සුවෙන් වගේ දුවගෙන යනකොට පෙර පිනකට ආවේ ජීතවනාරාමේ දම්සභා මණ්ඩපයේ. එදා විශාල පිරිසක් බණහන අතරේ දම්සභා මණ්ඩපයේ දුවගෙන එනකොට උපාසක මහත්මයෙක් සලුවක් විසි කරා. මේ සලුව බුදුරජාණන් වහන්සේ දකින්නකොටම සිහිය ඉපදුනා. උන්වහන්සේ අදිෂ්ඨාන කවදාවත් හිතන්නේ නැතුව ඇති බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වෙලා රහත් වෙන්න නිවන් දකින්න පිනක් තිබ්බා කියලා. හැබැයි ඒ පින මතු වුණා. එතකොට අපිට පේනවා ජීවිතයේ කෙනෙකුට දැන් මේ සියලු විපත් වෙලා මහපාරට වැටිලා පිස්සු හැදිලා දරුවොත් නැති වෙලා කොහොම හරි ආයම සාසනය තුළ නිවන් දකින්න පුළුවන් අවස්ථාව ලැබුණේ බොහොම ධනවත් පවුලක හිටපු කෙනෙක් පටාචාරා. ඒ වගේ මහ විශාල මාලිගාවල් වල හිටපු මිනිස්සු එක රැයෙන් මහපාරට වැටෙන්න පුළුවන්. රජකම් කරපු මිනිස්සු එක රැයෙන් යන්නේ නැතුව මහපාරට වැටෙන්න පුළුවන්. දැන් බලන්න
බුදුරජාණන් වහන්සේගේ කාලේ දඹදිව පාලනය කරපු රජවරු සොළොස් මහා ජනපද හැටියටයි දඹදිව පාලනය අරගෙන ගියේ. ඒ අතර විශාලම රාජ්‍ය තමයි කෝසල රාජ්‍ය, කොසල් රජ. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා අවුරුදු 19ක් වැඩ හිටියේ සැවැත්නුවර ජේතවනාරාම. ඒ වගේම පූර්වාරාමි වස් කාල 6ක් වැඩ හිටියේ. බුදු වෙලා වැඩ හිටි අවුරුදු 45ක කාලෙන් අවුරුදු 25ක්ම සැවැත්නුවර මුල් කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ වැඩ හිටි. සැවැත්නුවර තමයි කෝසල රාජ්‍ය කොසල් ජනපදයේ අගනගරේ. ඒ නිසා කොසල් රජුරවන්ට නිතර නිතර බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අවස්ථාව ලැබුණා. බුදුරජාණන් වහන්සේත් එක්ක හිතමිත්තකමක් ඇති වුණා. හැබැයි රජුරෝ බොහොම කාමභෝගී රජ කෙනෙක්. බොහොම සැප සම්පත් වලට බලකාමීට ආස කරපු රජ කෙනෙක්. බුදුරජාන් වහන්සේ වැසුරු කරා කියලා රජ්ජුරුව බණ භාවනා කළා නිවන් දකින්න උත්සාහයක් ගත්තේ නැහැ. හැබැයි මේ රජකම් කරත් රජ්ජුරුවන්ට අවසානින් මැරෙන්න උනේ කාත් කවුරුත් නැතුව.

වෙයිද අනිද්දා මොකක් වෙයිද මේ පිනේ විපාක අවසන් වෙනකොට එක රැයින් ඔත්පල වෙන්න පුළුවන් තමන්ගේ ගුණ කියපු අය තමන් වර්ණා කරපු අය තමන්ගේ හොඳ කියපු මිනිස්සුම තමන්ට ගල් මුල් අරගෙන ඉන්න පුළුවන් ආපස්සට ඒ නිසා මේ ධර්මතාවය ගැන ඔබ ධර්මයේ තුලින් හිත හදාගන්න දක්ෂ කෙනෙක් නම් අන්න ඒ කෙනා තමයි අකම්පිත හිතක් ඇති කෙනා ඒ තම මංගල මුත්තමං ඒ කෙනා මංගල කාරණයක් ඒ කෙනාට චිත්තං යස්සන කම්පති හිත කම්පා නොවි අශෝකං විරජං කේමං කියන විරාජමාන නොසැලී ඉන්න පුළුවන් නම් ඒක මංගල කාරණයක් ඒ නිසා ලාභ වගේමයි අලාභ සැප වගේමයි දුක සැප සම්පත් ලැබෙනවා සමායට දරුවෝ සලකන කාලේ ඉන්න පුළුවන් සලකපු දරුවම එළියට ඇදලා දාන්න පුළුවන් ඊදරි ඊළඟට තමන්ගේ ස්වාමියා බිරිඳ බොහොම ආදරෙන් ඉන්න පුළුවන් කාලයක් ආදරෙන් ඉන්නවා ඒ ස්වාමියාගේම කාලෙකදී මැරුම් කන කාන්තාව ගැන අපිට අහන්න ලැබෙනවා ඒ නිසා අර සැප සම්පත් ලැබුණා වගේමයි දුක ඊළඟට බොහොම ගෙවල් දොරවල් ව්‍යාපාර දීපල යාන වාහන ඇතුව සැපසේ හිටපු මිනිස් සමහරලාට මහපාරේ හිඟා කනව වෙන්න පුළුවන් අද වෙනවා අද අනුන්ගෙන් යැපිලා ජීවත් වෙනවා මේ මිනිස්සු අතර ඔබම මේ සමාජයේ දිහා බලාගෙන බලාගෙන යන්න අටලෝ දහම කියන එක කොයි තරම්නම් අපි කාටත් සාධාරණ දෙයක් ලාභ වගේමයි අලාභ සැප වගේමයි දුක ඒ දුක් දුම්නස් එනකොට හිත හදාගන්න පුළුවන් වෙන්නේ ධර්මීය දන්න කෙනෙකුට අනිත්‍ය ගැන මෙනෙහි කරපු මේ ලෝක ස්වභාවය අවබෝධ කරගත්ත ආරි සත්‍ය වටහාගත් කෙනෙකුට විතරයි ඊළඟට නින්දා ප්‍රශංසා ප්‍රශංසාවට තියෙන ආසාව කැමැත්ත ප්‍රසිද්ධ වෙන්න තියෙන ආසාව කැමැත්ත නිසා මිනිස්සු මොන තරම් දේවල් කරනවද දැන් බලන්න මිනිස්සු සමහර වෙලාවට දුක් විඳලා කෙනෙක් ඉගෙන ගන්නවා එක්ක ව්‍යාපාර කරනවා මේ ඉලක්කේ තියෙන ඉස්සල්ලා දියුණුවේ ඒ නිසා මුලින් උත්සාහ කරන්නේ දියුණු වෙන්න ඕනේ ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ හම්බ කර ගන්න ඕනේ දියුණු වෙන්න ඕනේ එහෙම දියුණු වෙලා අපි ගම් ව්‍යාපාර පටන් ගත්තා දියුණු වුණා ඔන්න ඒ ව්‍යාපාර ශේෂ්ත්‍රි දැන් ඉහළටම යන්න උත්සාහ කරන ඊළඟට යාන වාහන ගන්න ආසයි ඊට පස්සේ ඉස්සල්ලා සමහරලාට පුට් සයිකලෙන් පටන් ගත්ත කෙනා වෙන්න පුළුවන් මෝටර් සයිකලයක් ගන්න ඊට පස්සේ හිතනවා මට තමයි දැන් ලොකුම වාහනේ තියෙන්නේ ඊළඟට ඒකත් තවත් ආදායම් වැඩි වෙනකොට තව පොඩි වාහනයක් ගන්න පොඩි කාර් එකක් ඊළඟට තව ලොකු වාහනයක් ගන්න කොහොම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඊට පස්සේ යා බලනවා ලෝකේ තියෙන ඉහළම වාහන පරිහරණය කරන්න ඕන ලෝකේ තියෙන ඉහළම දේවල් පරිහරණය කරන්න ඕන Tamanට මිල මුදල් ගොඩාක් ලැබෙනකොට ඊට පස්සේ ඔහු සමාජ තත්ත්වයක් ගැන හිතනවා මට මගේ තත්ත්වයේ තියෙන්නේ මම පාවිච්චි කරන වාහනේ තුල මගේ தત્ත්වයේ තියෙන්නේ මම අඳින ඇඳුම තුල සමහර වෙලාවට ලක්ෂ ගණන් වටින ෂර්ට් හොයන්නේ ෂර්ට් එකට අල්ලන බොත්තම රත්තරන් වෙන්න පුළුවන් ඊළඟට මේ වගේ ඔරලෝසුව සමහරවිට ලක්ෂ 10යි 20යි ඔරලෝසු එතකොට මේ මට්ටමට සමාජයේ Taman කැපිලා පේන අනිත් මිනිස්සු අතර වැජබිලා ජීවත් වෙන්න උත්සාහ කරනවා දැන් ওই ටික කොහොම ලැබුණා කියලා හිතන්න Tamanට සල්ලිත් තියෙනවා ඊළඟට ව්‍යාපාර තියෙනවා යාන වාහන තියෙනවා දීපල තියෙනවා මේ ඔක්කොම ලැබුණාම ඊට පස්සේ හිතනවා මේ ඔක්කොම තිබුණත් වැඩක් නැහැනේ බලය නැත්නම් බලයක් ඕනේ ඒ පිනිස ඊට පස්සේ දේශපාලනය ගැන හිතනවා දේශපාලනයට යන්න ඕනේ දේශපාලනයට ගිහිල්ලා බලය හදා ගන්න ඕනේ අන්න ඒ පිනිස ඊට පස්සේ සැලසුම් කරනවා ඊට පස්සේ බොරු රඟපෑම් කරන්න පුරුදු වෙනවා ඒ රඟපෑම් තුල බොරු කියන්න පුරුදු වෙනවා මිනිස්සුන්ට බොහොම නිකන් උණු වෙච්ච හදවතින් තමන් සම්පූර්ණ අමුතු චරිතයක් හැටියට බලය හොයාගෙන තමන්ගේ ගුණධර්ම බලන්න සමහර පුද්ගලයෝ දේශපාලනයේ නිසාම රටේ බොහොම ගෞරවනීය චරිත කොච්චරනම් පහත් මට්ටමට වැටෙනවද කියලා රටේ බොහොම ගෞරවයක් ඇති බොහොම කීර්තියක් ඇති මිනිස්සු බොහොම වැඳපු පුදපු ගෞරව කරපු චරිත දේශපාලනය නිසාම සෞත්තු වෙලා යන මිනිස්සු බනිනවා නිඳා කරන නම කිව්වා බනින මිනිස්සු ඉන්න ඊට කාලයකට පෙර මිනිස්සු වර්ණා කරලා ෆොටෝ ගහගෙන ගෙවල් වල එහෙම වැඳුම් පිදුම් කරපු චරිත කාලෙකදී තමන්ම ලැජ්ජ වෙලා යනවා ඇයි ඒ බලය හොයන්න ගිහිලා වෙච්චදී මේ වගේ තමන්ට කීර්ති ප්‍රශංසා සමහර ලාවට හිතනවා පිරිස මම තනියෙන් නෙවෙනද කොච්චර සල්ලි තිබ්බත් තනියෙන් යන්නේ වාහනේ කොච්චර වටිනා වාහනයක වුණත් තනියෙන්
දැන් එහෙම

0: නෙමෙයි. හමුදාව පිරිවරාගෙන, පොලිසියෙන් ආරක්ෂකයෝ පිරිවරාගෙන මං නවත්තපුවහම මගේ දොර ඇරලා සර් බහින්න කියනකොට අන්න ඒ මට්ටමට ඒ මවා ගන්නවා තමන්ගේ ජීවිතය තුළ මම මේ විදිහට ඉන්න ඕන. දැන් ඔහොම මවාගත්ත සමහර චරිත අපි හිතමු දැන් ප්‍රසිද්ධිය තියෙනවා, කීර්තිය තියෙනවා, ගෞරවය තියෙනවා, දැන් තමන් මවාගෙන ජීවත් වෙන. හැබැයි ඡන්දෙ පෙරදිලා ආපහු පල්ලෙහාට වැටෙනකොට සමහරු ලෙඩ වෙනවා. ටික කාලෙකින් එහෙම අර තිබ්බ පෙනුම නැහැ. ඊට පස්සේ ද්වේෂයෙන්, වෛරයෙන් ඊළඟට ලෙඩ වෙලා ටික කාලෙකින් සමහරලාට මැරිලත් යනවා. එතකොට අපිට පේනවා අර එන ප්‍රශ්න දරාගන්න බැරුව තමන්ගේ මුළු ජීවිතේම තමන්ට අහිමි වෙච්ච දේවල් වෙනදා වට කරගෙන හිටපු මිනිස්සු දැන් තමන්ට නැති වෙනකොට, වෙනදා තමන්ගේ ගුණ කියපු මිනිස්සු බැන බැන යනකොට, වෙනදා තිබ්බ බලය, ගෞරවය, ඒ හැකියාව දැන් නැති වෙනකොට ඒක දරාගන්න බැරුව පිස්සු හැදෙන මිනිස්සු කොච්චර ඉන්නවද? නොයේ ප්‍රශ්න ඇති කරගන්න චරිතයින්. ඒ නිසා මේ හැම දිනාටම ධර්මියත් එක්ක ජීවත් වුණා නම් ලාභ අලාභ, සැප දුක, යස ආයස, නින්දා ප්‍රශංසා. එතකොට යස ආයස කියන්නේ, යසස කියන්නේ පරිවාර සම්පත්. සමහර වෙලාවට තමන්ට දරුවෝද, නෑදෑයෝද, යාළු මිත්‍රයෝ, හිතවත් ඕනේ තරම් තමන් වට කරගෙන සිය දහස් ගණන් මිනිස්සු ඉන්න පුළුවන්. සමහරලාට සර් සර් කියාගෙන ඕන තරම් සැලුට් ගහගෙන මිනිස්සු ඉන්න පුළුවන්. හැබැයි ඒ සියලු දෙනාම තමන් අතහැරලා යන දවසක් ඉන්නත් පුළුවන්. සමහර අය ඉන්නවා බොහෝ පිරිස පිරිවරාගෙන හිටපු අය, හැබැයි විශාල ගොඩනැගිලිවල තනියෙන් අවසාන කාලේ ජීවත් වෙනවා. සමහර ලාවට කාත් කවුරුත් නැතුව ජීවත් වෙලා මැරෙනවා ගෙදර. කො දරුවොත් නැ, දරුවොත් පිට රටවල් වල. තමන් උදව් කරපු මිනිස්සුත් නැ, විශාල ගෙදරක තනියෙන් කවුරු හරි වැඩකාරී සේවකේ ඩ්‍රයිවර් කෙනෙක් විතරයි සමහර ලාවට තමන්ට කන්නේ කාරි කඩින් ගෙනල්ලා දෙන්නේ. හැබැයි දීපල තියෙනවා, පොත්වල කෝටි ගණන් සල්ලි තියෙනවා. ඒ මොනවා තිබුණත් තනි වෙච්ච ජීවිතයක්. අන්න ඒ වගේ පිරිස තමන් පිරිවරාගෙන හිටියා වගේමයි කාත් කවුරුත් නැතුව ජීවිතේ තනි වෙන දවසක් එන්නත් පුළුවන්. ඒ නිසා මේ සියල්ල නිතර හිතන කෙනා මේක තමයි ජීවිතේ කියන්නේ. අපි ඉපදුනා නම් අපිට ඔය අටලෝ දහමින් පැනලා යන්න පුළුවන් කමක් නැහැ. ලාභ අලාභ, නින්දා ප්‍රශංසා, සැප දුක, යස ආයස. ඊළඟට ඔබ හිතන්න කවුද බලාපොරොත්තුනේ මේ වගේ නාය ගිහිල්ලා මිනිස්සු කොච්චරනම් පීඩාවට පත් වුණා. සමහර වෙලාවට හිතන්න ඇති සුනාමි ආපු කාලේ මිනිස්සුන්ගේ ගෙවල් යට වෙනකොට කඳු උඩ ඉන්න මිනිස්සු හිතා ගන්නවා අපේ නම් ගෙවල් තියෙන්නේ උඩ, ඔයිට වඩා විශාල සුනාමියක් ආවත් අපේ ගෙවල් ටික නම් බේරිලා අපි තමයි ආරක්ෂිත තැනක ගිහ හදාගත්. එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ඒ ගෙවල් පිටින්ම නාය ගිහිල්ලා පස් කඳුවලට යට වෙලා මැරෙන. සමහර වෙලාවට ඒව බලලා තව කෙනෙක් හිතන්න පුළුවන් කඳු උඩ නම් ගෙවල් හදන්න හොඳ නෑ, කොන්න නාය යනවා දැක්කනේ මිනිස්සුන්ට වෙච්චදේ. ඒ නිසා පහත් තැනක තමයි මේ නාය යන්නේ නැති තැනක ගිහ හදාගන්න. අපි ඉන්න තැන කොච්චර වටිනවද කියලා එහෙම හිතපු මිනිස්සු සමහර වෙලාවට ගම් වතුරෙන් ගෙවල් යට වෙලා යනවා. එක්ක භූමිකම්පාවල් වලින් යට වෙන. සමහර ලාවට ආරක්ෂිතයි කියලා හිතාගෙන සමහර තැන්වල ගෙවල් හදාගන්න. හැබැයි එතනම තමන්ට විනාශයක් ගෙන දෙන. ඒ වගේ අපේ ජීවිතේ අපි කොතන ගියත් අපිට මේ ලෝක ධර්මතාවයෙන් බේරෙන්න පුළුවන් කමක් නැහැ. දැන් ඔබ හිතන්න සුප්‍රබුද්ධ රජුරෝ ගැන. සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ බුදුරජාණන් වහන්සේට පාර වළක්වලා නින්දා පහස කරලා බොහෝ විශාල අකුසලයක් කරගත්. ඒ බරපතල අකුසලී විපාකේ අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා, මහණෙනි සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ බුදු කෙනෙකුට මග අහුරලා පාර වළක්වලා බුදු කෙනෙක්ව ආපහු හැරෙව්වා. නින්දා පහස කරලා මී රැස් කරගත් අකුසලී දින හතක් තුල විපාක දෙන බරපතල අකුසලයක්. රජ්ජුරුවෝ තව දින හතකින් මාලිගාවේ පිය ගැට පෙළ ළඟදී පොළොව පලාගෙනම අපායට යනවා කියලා බුදුමුවින් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. කල්ැතුවම දින හතකට කලින් බුදුරජාණන් වහන්සේ වෙන දේ කිව්වා. දැන් මේක දැනගත් රජ්ජුරුවෝ කැමති වුණේ නැහැ නේ, එහෙනම් එතනටම වෙලා හිටියේ නැහැ නේ, ආ දවස් හත එනකන් ගිහිල්ලා පිය ගැට පෙළ ළඟම හිටියේ නැහැ නේ පොළොව පුපුරනකන්. රජ්ජුරුවෝ හිතුවා, මම එහෙමනම් ඔතනට එන්නෙම නැහැ, දවස් හත පණිනකම් මං ඔය පලාතටවත් ඉන්නේ නැහැ කියලා මාලිගාවේ උඩුමහල් තලයට නැග් තට්ටු ගානක් උඩටම නැග් නැගලා කන්න බොන්න බඩුද කෑම බීම ඔක්කොම උඩට අරගෙන දොරටුවෙන් දොරටුවට පඩිපෙළ ළඟ ආරක්ෂකයෝ තිබ්බා. ඒ තිබ්බේ තමන් බැරි වෙලා හරි අමතක වෙලා පල්ලෙහාට බැහැගෙන ඉන්න આવොත් ආරක්ෂකයෝ දකින්න කොට හරි මට මතක් වෙනවා පල්ලට බහින්න හොඳ නැහැ. දවස් හතක් තුල මම මෙන්න මේ පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියෙනකොට පොළොව පලාගෙන යනවා කියලා බුදුරජාන් වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා. ඕකෙන් මම බේරෙනවා මං ඕක බොරුවක් කරනවා කියලා තමයි සුප්‍රබුද්ධ රජ්ජුරුවෝ මාලිගාවේ උඩටම නැගලා හිටියේ. දවසක් හිටියා, දෙකක් හිටියා, තුනක් හිටියා, හතර, පහ, හය, හත්වෙනි දවස. දැන් හත්වෙනි දවසේවත් හිතන්න නැතුව ඇති, ඒත් හිතන්න ඇති අද දවස ගෙවුනට පස්සේ ඕක ඉවරයි. අද දවස කොහොම හරි පැන ගන්න. ඔන්න අද තමයි හොඳම තීරණාත්මක දවස. මම බහින්නේ නැහැ කී කී ඉන්නේ නැති. හැබැයි ඒ වෙලාවට කර්මානුරූපිය නොසිතන විදිහට ක්‍රමයේ යෙදුණා. රජ්ජුරුවන්ගේ රාජකීය හස්තිය කුලප්පු වුණා. රජ්ජුරුවන්ගේ අශ්වය කුලප්පු වුණා. මාලිගා වටේ දුවන ඇතා තාප්පු පෙරලනවා, කනුව වලට අණිනවා, බිත්ති පෙරලනවා. ඇද්ගවෝ කාටවත් මේ ඇතාව දමනය කරගන්න බෑ. රජ්ජුරුව උඩ ඉඳන් කෑ ගහනවා පහළ බලාගෙන උඩුමහල ඉඳන් කාටවත් ඇහෙන්නේ. මෙහෙම වෙනකොට රජ්ජුරුවන්ට කේන්තිය වැඩි වුණා. උන් හිටි තැන් අමතක වුණා. රජ්ජුරුවන්ගේ හිත අර සියල්ල අමතක වුණා. කෑ ගහනවා කාටවත් ඇහෙන්නේ නැහැ. පහළට දුවගෙන ආව උඩුමහල ඉඳන්. අර දොරටු ළඟ ඉන්න අමාත්‍යවරු සේවකයෝ ආරක්ෂකයෝ තිබ්බට ඒ අය තල්ලු කරගෙන පල්ලෙහාට දුවගෙන ආව. එහෙම ඇවිල්ලා අර පිය ගැට පෙළ ළඟදී පොළොවට අඩිය තියනකොටම විශාල ගිනි ජාලාවක් මැවිලා අපායට ඇදගෙන ගියා. බුදුරජාණන් වහන්සේ මුල් කරගෙන දේශනා කරනවා න අන්තලික්කේන සමුද්ද මජ්ජේ. අන්තලික්කේන අහසේ හැංගිලා බේරෙන්න තැනක් නැහැ. සමුද්ද මජ්ජේ මුහුදට ගිහිල්ලා හැංගිලා බේරෙන්න බෑ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් අහසට ගියොත් බේරෙන්න පුළුවන් වෙයි. ගුවන් යානා වලින් කොච්චරනම් ජීවිත විනාශ වෙනව. සමහර වෙලාවට අහසින් ගිහිල්ලා ජීවිත විනාශ වෙච්ච කොච්චර ඉන්නවද. ඒ නිසා අහසින් ගියත් බේරෙන්න කර්ම විපාක එනකොට ජීවිත විනාශ වෙන කරුණ වේදෙන්න පුළුවන්. මොහොත මැද්දේ කෙනෙක් හිතන්න පුළුවන් දූපතකට යන්න ඕනේ, වෙන රටකට පැන ගන්න ඕනේ, නැවකින් හරි ගිහිල්ලා බෝට්ටුවකින් හරි ගිහිල්ලා මොහොත මැද්දට වෙලා ඉන්න ඕනේ. එතකොට මට බේරෙන්න පුළුවන්. න සමුද්ද මජ්ජේ මොහොත මැද්දේ බේරිලා අකුසල් වලින් බේරෙන්න තැනක් නැහැ කිය. න පබ්බතානං විවරම් පවිස්ස. පර්වතයක් ඇතුලේ, ගල් ගුහාවක් ඇතුලේ බේරෙන්න තැනක් නැහැ කිය. තමන් ගල් ගුහාවක් හරි පොළොව ඇතුලේ හරි සමහර වෙලාවට ඔබට මතක ඇති මීට අවුරුදු කීපයකට පෙර මේ ලෝකෙම යම් බොරු ප්‍රචාරයක් යම් බටහිර රටවල් අරගෙන ගියා ලෝක විනාශයක් වෙනවා. 2012 12 මාසේ 12 වෙනිදා මේ මායාවරුන්ගේ දින දර්ශනයක් එක්ක ලෝක විනාශයක් වෙනවා කියලා. ඒවට චිත්‍රපටි හැදුවා. මිනිස්සුන්ගේ මනස ඒ විදිහට සකස් කරලා ඒවැම් මොකද කරේ සමහරු ලෝක විනාශයෙන් බේරෙන්න ලෝකෙම විනාශ වෙනකොට බේරෙන්න ක්‍රම. සමහර රටවල් වල පොළොව ඇතුලේ ගොඩනැගිලි හැදුවා. ඒවා විකුණගත්. ඒවැන් සමහර ව්‍යාපාර ගොඩනගා ගත්ත සමහරු. එතකොට මේ ධර්මයක් නොදන්න සමහර මිනිස්සු පොළොව ඇතුළට හරි ගිහිල්ලා ඒ වෙලාවට බේරෙන්න ඒවා මිල දීලා ගත්ත. පොළොව ඇතුලේ විශාල කොන්ක්‍රීට් අඩි ගණන් මහත කොන්ක්‍රීට් දාලා පොළොව ඇතුලේ ගෙවල් හැදුවා. ඊළඟට සමහර ආයතන හෙල්මට් වගේක් හදලා තිබුණා ඔළුව විතරක් බේරන, කඳ නැතුව ඔළුව බේරගන්නේ. ඔබ දකින්නේ නැති, ඔබ අන්තර්ජාලයට ගිහිලා ඔය ගැන හොයන්නේ ඒ කාලේ. එතකොට මේ වගේ නොයෙක් විදිහේ එක එක මිනිස්සු මුලා කරන්න සමහරු පටන් ගත්. හැබැයි මිනිස්සු මේවා විශ්වාස කරන සමහර ආයතන දැනටත් අද මේ වෙනකොට ලෝකේ සමහරු හඳේ කොටස් කරලා ඉඩම් විකුණනවා. සමහරු අනාගතේ මේ හඳේ මේ විදිහට ජනාවාස ඇති වෙනවා කියලා දැම්මම මෙහි උප්පු දීලා ඉඩම් විකුණලා ඒවෙන් හම්බ කරන සමහර ව්‍යාපාර තියෙනවා ලෝකේ සමහර රටවල. එතකොට කෙනෙක් හිතනවා, අවිද්‍යාවෙන් අන්ධ වෙච්ච කෙනා හිතනවා, මේ මනුස්ස ලෝකේ ඉස්සරහට විශාල විනාශයක් ආවොත් හඳට ගිහිල්ලා එහි ජීවත් වෙන්න පුළුවන් වෙයි. දැම්ම ඉඩම් කැලක් අරන් දා ගන්න ඕනේ. එතකොට බලන්න මේ අවිද්‍යාවත් එක්ක මිනිස්සු මොනතරම් මුලාවල් වලට පත් වෙනවද. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අපිට ලෝකෙ කොහෙවත් මේ අටලෝ දහමින් තොරව අපිට බේරිලා ජීවත් වෙන්න පුළුවන් තැනක් ලෝකෙ කොහෙවත් නැහැ. ඒ නිසා අපි මේ ජීවත් වෙන්නෙම විපත් බහුල කාලේ. කවදා කොතන කොයි මොහොතේ හෝ භූමි කම්පාවකින්, නායාමකින්, මුහුදු ගොඩ ගැලීමකින්, සුලිසුලං කුණාටු වගේ විපත් වලින්, ස්වභාවික විපත් වලින් අපේ ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ අනාගත බය සූත්‍රේ. ඒකේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අනාගතය ගැන හැම වෙලෙම මේ විදිහට හිතලා බියක් උපදවාගෙන වීරිය වඩන්න. ඒ කොහොමද කෙලෙස් සහිතව ජීවත් වීම තුළ මාව දරුණු අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. ඒ නිසා මං අප්‍රමාදීව ධර්මයේ දියුණු කරනවා කියලා වීරිය වඩන්න. මොකද අමනුෂ්‍යයෙකුට ගොදුරක් වෙන්න පුළුවන්. සමහර වෙලාවට ගොඩනගපු සියල්ල විනාශ වෙන්න පුළුවන් අමනුෂ්‍ය ගොදුරක්. දැන් බලන්න විශාලා මහනුවර රෝග දුර්භික්ෂ අමනුෂ්‍ය. එතනත් අමනුෂ්‍ය ප්‍රශ්නයක් ඇති වුණා. ඒ නිසා ස්වභාවික විපත් වගේම නොපෙනෙන බලවේගවලින් ජීවිත විනාශ වෙන්න පුළුවන්. ඒ අනතුරත් අපට තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි අප්‍රමාදීව ගුණධර්ම පුරන්, කෙලෙස් සහිතව ජීවත් වීම තුළ, දුස්සීලව ජීවත් වීම තුළ, අකුසල් බලවත් වීම තුළ අමනුෂ්‍යයෙකුට ගොදුරු වෙලා මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. එක්ක ස්වභාවික විපතකින් තමන්ගේ ජීවිතේ දීපල ගොඩනගපු දේවල් සියල්ල විනාශ වෙලා යන්න පුළුවන්. මේ විදිහට හිතමින් අප්‍රමාදීව ධර්මාවබෝධයට වීරිය වඩන්න කියන පිංගතුනේ මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ. දැන් බලන්න ඔබට තේරෙනවා ඇති අපි ඉපදුනා නම් අපිට මේ ලෝක ධර්මතාවෙන් බේරෙන්න බෑ. ඉපදුනා නම් වයසට යනවා. ඉපදුනා නම් නොයෙක් ලෙඩ රෝග හැදෙනවා. ඉපදුනා නම් දවසින් දවස මරණයට ලඟ වෙන, ප්‍රියයන්ගෙන් වෙන් වෙන්න සිද්ධ වෙනවා. අප්‍රියයන් සමග එකට ජීවත් වෙන්න සිද්ධ වෙනවා. දුක් විඳින්න සිද්ධ වෙනවා. අඬන්න වෙනවා. හූල්ලනවා. ඔළුවේත් ගහ ගන්නවා. සමහරු පපුවට ගහ ගන්නවා. නංගොත් කිය කිය විලාප දිදී අඬනවා, වැළපෙනවා. ඊළඟට මේ සියලු දේවල් විඳ විඳ ගිහිල්ලා සියල් අතහැරලා සතර අපාය මහගෙදර කරගත්ත සංසාර ගමනකට වැටෙන්න සිද්ධ වෙනවා. මේ ජීවත් වෙන කාලය තුල කොයිතරම් අටලෝ දහම එක්ක ලාභ අලාභ සැප දුක නින්දා ප්‍රශංසා මේ සියල්ලත් එක්ක මොනතරම් දුක් විඳ විඳ යන සංසාර ගමනක්ද තියෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ වදාළේ මහණෙනි අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න මහන්සි වෙන්න. අප්‍රමාදීව ධර්මයේ කරා යන්න. මේ භයානක සසර ගමනේ අනතුර බුදු කෙනෙක් තරම් මේ ලෝකේ මිනිස්සු දන්නවනම් ඒ කෙනා හිස ගිනි ගත්ත කෙනෙක්, ගින්න නිවන්න මහන්සි වෙනා වගේ, ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ ධර්මාවබෝධයට මහන්සි වෙනවා. ධර්මීම අවබෝධ කරගන්න මහන්සි ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ වදාළ. ඒ නිසා අපේ ජීවිතවල අපි අප්‍රමාදීව ධර්මාවබෝධයේ පිණිස වීරිය වඩන්නට ඕනේ. නින්දා අපහාස කරදර ප්‍රශ්න හොඳ කරත් බණිනවා. ඊළඟට කොච්චර යහපත් දේවල් කරත් ඔබට දැන් මිනිස්සු අපිට කියන අනේ හාඳුනේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ? ඇයි හොඳට ඉන්න අපිටම මෙහෙම වෙන්නේ? ඒක තමයි ලෝකේ ස්වභාවය. මේ ලෝකේ කවදාවත් සාධාරණයක් කොහින්වත් බලාපොරොත්තු වෙන්නේ. එහෙම සාධාරණ ලෝකයක් නම් අපි කවුරුත් මේ ලෝකේ දුකයි කියලා හිතන්නේ නැහනේ. මේක සාධාරණ නම් මේ ලෝකේ සැපයක් නම් තියෙන්නේ. ඉතින් මේකේ ඉන්නවනේ කවුද නිවන් දකින්නේ? එහෙනම් මේකට ඇලුම් කරනවා, මේක වර්ණා කර කර මේ ලෝකෙම ඇලුම් කර කර වර්ණා කර කර මේකෙම ඉන්න පුළුවන්. මේකේ සාධාරණ සාධාරණයක් නැහැ. මේ ලෝකේ අසාධාරණකම් පිරিলা. ඒ නිසා අපිට ජීවත් වෙන්න වෙන්නේ කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සු එක්ක. එන්නේ ඉන්න සත්තු වගේ මිනිස්සු එක්ක අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඔබට පේනවා ඇති අපි මේ මිනිස් ආවිෂ පිරිහිලා පිරිහිලා අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිගෙන යන කාලය. අනාගතයේ පරම්පරාවෙන් පරම්පරාවට ආවිෂ පිරිහිලා පිරිහිලා මිනිස් ආවිෂ අවුරුදු 10ට ආසන්න වෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගතේ ඔබේ අනාගත දරු මුණුබුරු පරම්පරා ගානක් යනකොට, තව අවුරුදු 2000ක් 3000ක් යනකොට මේ ආවිෂත් පිරිහිලා පිරිහිලා අවුරුදු 10ට මිනිස් ආවිෂ බහින කාලයක් එනවා. එදාට මේ ලෝකේ එල්ලුවෝ බල්ලෝ බලල්ලෝ තිරිසන්නුන් තන්තයි කියන මිනිස්සුන්ගේ ජීවිත සත්තු වගේ විකෘති රාගයකින් යුක්තයි, විකෘති ද්වේෂයකින් යුක්තයි, විකෘති මෝහයකින් යුක්තයි. ඒ නිසා මිනිස්සු කෙලෙස් වලින් විකෘති වෙයි. ලේ පිපාසිත ආසාවන් තුල ජීවත් වෙන. එහෙම ලෝකයක තමයි අනාගත ලෝකයාට තව තවත් ජීවත් වෙන්න වෙන්නේ. ඒ නිසා හැබැයි අපි දැන් මේ යුගයේ තුල යම් වාසනාවන්ත පිරිසක්. ඒකට හේතුව මඩගොඩක හිටියත් අපිට නිලුමක් වෙන්න පුළුවන්. බුදු කෙනෙක්ගේ ධර්මයක් අපිට අහන්න ලැබෙන කාලයක්. ඒ මඩගොඩේම නිලුමක් හැටියට අපිට මතු වෙලා අපේ ජීවිතේ සුවඳවත් කරගන්න බබලවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙකුට පෙර පිනකට තමයි බුද්ධ ශාසනයක් මුණ ගැහෙන්නේ. පුබ්බේච කත පුඤ්ඤතා. ඔබ කවුරුත් පෙර පින් කරපු පිරිසක්. ඒ නිසා පතිරූප දේශ වාසෝ සුදුසු රටක සුදුසු ප්‍රදේශයක සුදුසු ගමක ඉපදුණා. දැන් මේ ගුවන් විදුලිය යන බණක් හරි ඔබට අහන්න ලැබෙනවා. මේ බණපදයක් ඇහෙන්නේ නැති මිනිස්සු ලෝකෙ කොච්චර ඉන්නවද? පින්පව් දන්නේ නැහැ. කර්ම කර්මඵල දන්නේ නැහැ. හොඳ නරක දන්නේ නැහැ. යහපත අයහපත දන්නේ නැහැ. අටලෝ දහම ගැන හිත හදාගන්න හැටි කිසිම දෙයක් දන්නේ නැහැ. සමහර ප්‍රශ්න ඉදිරියේ ඔවුන්ම සමාජයේ විසින්ම විනාශයට අරගෙන යන. දැන් බලන්න ඉන්දියාවේ සමහර ප්‍රදේශ තියෙනවා. තමන්ගේ ස්වාමියා මැරුණට පස්සේ බිරිඳ අනිවාර්යෙන් ගින්නට පනින්න ඕන. ඒක පති පූජාව කියලා තාමත් සමහර ප්‍රදේශවල ලෝකෙ මොන මානව හිමිකම් කතා කරත් ඒ නෑදෑයෝ අල්ලලා බලෙන් හරි ගින්නට තල්ලු කරන. ඒක තමයි තමන්ගේ මැරිච්ච ස්වාමියා වෙනුවෙන් බිරිඳක් කරන ඒ පති පූජාව. එතකොට හිතන්න මේ මිනිස්සයා මැරෙන්න යනකොට බිරිඳ කොච්චර මෙරි මෙරි ජීවත් වෙනවද කියලා. ගින්නට පණිනවා කියන්නේ ගින්නෙන් පිච්චෙනකොට කොච්චර වේදනාවක්ද? ස්වාමියා මැරිච්ච මොහොතේ ඉඳන් බිරිඳ මොනතරම් මේ දුකකටද ඇදලා දාන්නේ? එතකොට එවැනි පළාත් තියෙනවා මේ ලෝකේ. සත්තු වගේ ජීවත් වෙන මිනිස්සු ඉන්න රටවල් තියෙනවා. ඒ නිසා එවැනි රටක එවැනි ප්‍රදේශයක එවැනි ලෝකයක උපදින් නැතුව බුදු කෙනෙක්ගේ බණපදයක් අහන්න පුළුවන් රටක ගමක පළාතක ඔබ ඉපදුනා. ඔබ පෙර පින් ඇති පිරිසක්. පුබ්බේච කත පුඤ්ඤතා. හැබැයි මේ ලැබිච්ච අවස්ථාවේ ඔබට ධර්මයේ දියුණු කරගන්න අවශ්‍ය බාහිර අංග දෙකම දැන් තියෙනවා. කල්යාණ මිත්‍ර සේවනයයි සද්ධර්ම ශ්‍රවණයයි හොඳටම ලැබිලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි සද්ධර්මය අහන්න ලැබෙන්නේ. ඔබට මේ රටේ මේ වෙනකොට සද්ධර්ම ශ්‍රවණේ හොඳටම ලැබෙන කාලයක්. කල්‍යාණ මිත්‍ර සේවනයේ තියෙන බණහන අය ගුණධර්ම දියුණු කරන නිවන් දකින්න ඕනෑ කියන හැඟීම තියෙන කීප දෙනෙක් හරි අතරින් පතර ඉන්නවා. හැබැයි ඒ ධර්මය අවබෝධ කරගන්න නම් ඔබ තුල ඇති කරගත යුතු අංග දෙකක් තියෙනවා. අන්න ඒ කරුණු දෙක ඔබ අප්‍රමාදීව ඇති කරගත්තොත් ඔබට අටලෝ දහම ඉදිරියේ කම්පා නොවෙන අකම්පිත කෙනෙක් වෙන්නත් පුළුවන්. ධර්මය අවබෝධ කරගන්නත් ඒ තමයි යෝනිසෝ මනසිකාරයත් ධම්මානුධම්ම ප්‍රතිපදාව. යෝනිසෝ මනසිකාරය කියන්නේ ඔබ අහන ධර්මය නුවණින් විමසීමේ දක්ෂතාවය. ඒ අහන ධර්මය ඔබේ ජීවිතයට ගලපමින් හැම වෙලේම විමසන්න. එහෙම විමස විමස බලන්න ඊළඟට ධම්මානුධම්ම ප්‍රතිපදාව කියන්නේ ඒ ධර්මයට අනුකූල ජීවිතයක් ඔබ ගත කරන්න. ඔන්න ඔය කරුණු දෙක ඔබ විසින් ඇතිකරගත යුතු කාරණා දෙකක්. බුදුරජාණන් වහන්සේ වදාලා තුම් හේ කිච්ඡං ආතප්පං. මහණෙනි ඔබමයි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාග. බුදුරජාණන් වහන්සේලා කරන්නේ මග පෙන්නනවා, පාර කියලා දෙනවා, මග කියනවා විතරයි. බලෙන් නිවන් දක්වන්න බෑ. ඒ නිසා ඔබට බුදු කෙනෙක්ගේ ධර්මය අහන්න ලැබෙනවා. නිවන් මාර්ගයේ පැහැදිලි ඔබට වර්තමානයේ ධර්මය හොයන කෙනෙකුට, ධර්මය අධ්‍යයනය කරන කෙනෙකුට, බණහන කෙනෙකුට ඒ යා යුතු නිවන් මඟ පැහැදිලිව තියෙනවා. හැබැයි ඒ මාර්ගය යනවද, සිල් රකින්නවද නැද්ද, අපායට යනවද, දිව්‍ය ලෝකේ යනවද, නිවන කරා යනවද, ආර්ය අෂ්ටාංගික මාර්ගේ වඩනවද, ඒ සියල්ල ඔබ විසින් තීරණය කර යුතු දෙයක්. ඒ නිසා තුම් හේ කිච්ඡං ආතප්. මහණෙනි ඔබමයි ඔබමයි මේක කරගත යුතු. අක්ඛාතාරෝ තථාගත. බුදුරජාණන් වහන්සේලා මඟ පෙන්නනවා, පාර කියලා දෙනවා, නිවන් මඟ පෙන්නනවා පමණයි. ඒ නිසා ඔබ විසින් අප්‍රමාදීව මේ ධර්මයේ නුවණින් විමසමින් ඔබේ ජීවිතයේ තුල ධර්මයේ ඇති කරගත්තොත් ඔබ යෝනිසෝ මනසිකාරයේ දෙන්න දක්ෂ කෙනෙක් නම්, ඔබ ධර්මයට අනුකූලව ජීවත් වෙන්න පුරුදු වෙනවා නම්, ධම්මානුධම්ම ප්‍රතිපදාවක යෙදෙනවා නම්, අන්න ඔබ පියවරෙන් පියවර ධර්මාවබෝධයේ පැත්තට ගමන් කරන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර නිවන පැත්තට යන කෙනෙක්. ඔබ පියවරෙන් පියවර මේ ලෝක ධර්මතාවේ ඉදිරියේ අකම්පිත හිතක් ඇති කරගන්න, ඔබේ හිත දියුණු කරගන්න, බලවත් කරගන්න ඔබ ඔබේ ජීවිතය තුළ ආරක්ෂාව හදාගන්න කෙනෙක්. අන්න ඒ කෙනා ධර්මාවබෝධයෙන් යුතු කෙනාමයි මේ ලෝක ධර්මතාවේ ඉදිරියේ ලාභ අලාභ නින්දා ප්‍රශංසා සැප දුක යසායස මේ සියල්ල ඉදිරියේ චිත්තං යස්සන කම්පති. එයාගේ හිත කම්පා නොවි අශෝකං විරජං කේම මොන දේ වුණත් ලෝකෙම විනාශ වෙලා ගියත් මොන ප්‍රශ්නාවත් මොන කරදරාවත් කොච්චර නින්දා පහසාවත් ඒ සියල්ල ඉදිරියේ අශෝකං විරජං කේම විරාජමානව නොසැලී නිවන කරා යන දක්ෂ කෙනෙක් බවට පත් වෙන. ඒක මංගල කාරණයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරේ. ඉතින් ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල ඔබ හැම දිනාම අප්‍රමාදී වෙන්න. අප්‍රමාදීව සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන මේ මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර ඔබ හැම දිනාටම සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මීම අවබෝධ කරගන්න වාසනාවම ලැබීවා ලැබීවා ලැබීවා කියලා අපි ඔබට ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. එහෙමනම් පින්වතුනි, අද මේ උතුම් ධර්ම දේශනාවෙන් අපි රැස් කරගත්ත සියලු පින පින් කැමැති සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍යස ඉසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා අපි දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.
1: ඒ අවසන් වූයේ සිදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ ධර්මානුශාසනාවයි. සදහවත් පින්වත් ඔබට සිදුල ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරය කරන අපගේ ධර්ම දේශනා පින්කම් සඳහා බැතිබර දායකත්වය දැන් ලබා දිය හැකියි. ඒ සඳහා විමසීම් 077-912-47-15 077-60-40-160 දුරකථන අංක මගින්ද 071-80-27-197 වට්සප් අංකය මගින්ද නැතහොත් chandana.sudila@gmail.com විද්‍යුත් තැපැල් ලිපිනයෙන්ද විමසා ඔබට අපගේ ධර්මදේශනා පින්කම් සමග බැතිබර දායකත්වය ලබා දිය හැකියි. සබ්බ දානං ධම්ම දානං ජිනාති. සියලු දානයන් අතර ධර්ම
2: දානය සමගයි ඔබ රැඳී සිටින්නේ.
3: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.

ඔබවහන්සේ වැඩ සලසාගෙන සිරිත් මල්දන බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්තිය උදා කරගන්න.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටී. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත්තා කීර්ති උදා කරගන්න.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

ප්‍රමාද වූ යමෙක් තුන් පිටකය ඉගෙන බොහොම බණදහම් කියතත් තමා එය නොපිළිගන්නේ නොසලකයි. ඔහු අනුන්ගේ හරකුන් රකින ගොපල්ලාමි මහනදමේ ඵලයට හිමිකාරයෙක් නොවන්නේමය. ධම්මපදය යමකවර.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සෙත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන්විදුලි ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සෙත් පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

පින්වත අනුන්ගේ රළු පරළු කතා අනුන් කළ නොකළ දේ අපි කවදාකවත් සොයන්නට හොඳ නැහැ. තමාගේම කළ යුතු දේ තමාම කරන දේ තමාම සිතන දේ අපි සිතන්නට ඕන. එයයි ලෞතුරු බුදුදහම. ධම්මපදය පුප්පවග්ගය.

0: සතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස. ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරල තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න, ඔබ වටාපතක් පූජා කරල තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා ඌෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තෙකු බවට පත් වෙනවා. මානසික දාහ නැත්තෙකු බවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග දේශ මෝහ මාන මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනාවේ මේ ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවේදී මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසීම. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානි සංසමිලිසින් ලබා ගන්නට පුළුවන්.
1: සුදිලි ගුවන් විදුලියේ

0: மற்ற தனியார் தனிவா.
1: மகாசமய சூத்ர தர்ஷனாவ சகா பத்தினி தெய்வ பூஜா பிங்கம சேம மசக்கம அவசன் சென்சுராதா ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදාකර

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවත්.

උපන් මොහොතේ සිටම මාරයා අප පසුපස ලුහුබැඳ එන්නේය. සෑම විටම මාරයා අද පැමිණිතැයි සිටිය යුතුය. මාර සේනාව කොයි මොහතක හෝ අප බිලිගත හැකි බැවින් කුසල් කිරීමට කම්මැලි වන්නේ මන්ද?

පින්වත යම් කෙනෙක් කෙලෙස් කහට රහිතව ඒ කියන්නේ කෙලෙස් කහට නැතිව සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය.

පින්වත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යමකවත්.

0: පුදුමග තෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
1: සුදුල ගුවන් විදුලිය.

පින්වත හොඳින් සෙවිලි කළ ගෙය වැස්සෙන් නොතමින්නාක් මෙන් භාවනාවට පුරුදු කළ සිත රාගයෙන් කිසි දවසක තෙත් වෙන්නේ නැත. රාගය භාවිත සිත විනිවිදගෙන නොයන බව ඔබට වැටහෙනවා. ඒ ලෝතුරු ධර්මයයි ධම්මපදය යමක.

කැමැත්තින් විස අඹගෙඩි කන්නාසේ ලෝකෙහි ආශාවන්ට වහල්ව සිත සතුටු කිරීමෙන් ඇති ඵලය කුමක්ද? නිරන්තරයෙන් දවසින් දවස මොහොතින් මොහොත මරුවා අප පසුපස මරණය පිණිස හඹා එන්නේය. එබැවින් දක්ෂතාවේ නම් කෙසේ

පින්වත යම් කෙනෙක් කෙලස් කහට රහිත ඒ කියන්නේ කෙලස් කහට නැති සීලය මනාකොට ආරක්ෂා කරනවා ඉන්ද්‍රයන් දමනය කිරීමෙන් හා සත්‍ය වචනයෙන් යුක්ත වෙනවා හිතෙම ඒ කාන්ත වශයෙන්ම මේ උතුම් වූ චීවරයට සුදුසු කෙනෙක් වන්නේ ධම්මපදය

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූලමහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහාසමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සොතිර කුමාර පෙතලියා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

පින්වත පව් කරන්නා මෙලොවත් ඇවෙනවා. ඒ වගේම පරලොවත් ඇවෙනවා. මෙලව පරලව දෙලොවම ඇවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ඇවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්.

0: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය
2: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
3: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: අන් අතු පිදීමේ ආනිසංස හෙවත් වටාපත් පූජා කිරීමේ ආනිසංස ඔබට දැන් මතක් වෙනවා ඇති මම කොයිතරම් වටාපත් ස්වාමින් වහන්සේලාට පූජා කරලා තිබෙනවාද කියලා. එහෙමනම් පින්වතුනි අවබෝධ කරගන්න ඔබ වටාපතක් පූජා කරලා තියෙනවා නම් ඒ පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස මොනවද කියලා. සීතලෙන් හා උෂ්ණයෙන් කවදාවත් පීඩාවක් ඇති නොවෙනවා. ශරීර දාහ නැත්තේ කුමවට පත් වෙනවා. මානසික දාහ නැත්තේ කුමවට පත් වෙනවා. රාග ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. දේශ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මෝහ ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මාන ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මිසදිටු ගිනි නිවීමේ ශක්තිය ඇති වෙනවා. මේ සඳහන් කරේ රාග, දේශ, මෝහ, මාන, මිසදිටු අදහස් කියන මෙන්න මේ සිතුවිලි නැතුව ඔබට ලස්සන ජීවිතයක් ගත කරන්නට පුළුවන්. ඔබට කල්පනා වේවි ඒව මට ලැබිලා නැහෙනි කියලා. නමුත් පින්වතුනි මේ සංසාරයේ පුරාවට අපි තවත් බොහෝ කාලයක් ගමන් කරාවි. ඒ ගමන් කරන කාල සීමාවෙදි මේ ආදී ආනිසංස ඔබේ ජීවිතයට ලැබිලා එහි ප්‍රතිඵල ලබා ගන්නට පුළුවන්කම සැලසේවි. එනිසා ඔබ මේ පූජා කිරීමෙන් කරන ප්‍රාර්ථනා ඔබේ ජීවිතයට මහා ශක්තියක් බවට පත් වෙනවා. මේ ආනිසංස සමුදාය එලෙසින්ම ඔබට ලැබෙනවා. ඔබ පවන් අතු දාහක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ. සිත සකස් කරගෙන පූජා කරේ නැත්නම් එක පවන් අත්තක් පූජා කළත් සිත සකස් කරගෙන ඔබට හියානිසංස මිලිසින් ලබා ගන්නට පුළුවන්.
1: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන්විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන්විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudularadio.lk අපේ වෙබ් අඩවියට.
2: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

පින්වති. දක්ෂ රියදුරකු මෙන් පින්වතුනි, මනාව හික්මන ලද අසුන් මෙන් යමකුගේ ඉන්ද්‍රියෝ සංසිඳින්නාහුද. මානය දුරුකල, ආශ්‍රව නැතිකල, අෂ්ට ලෝක ධර්මයෙහි නොසෙල්වෙන ගති ඇති ඔහුට දෙවියෝත් කැමැති වන්නේ. ධම්මපදය අරහන්ත වග්ගය.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකි.

පින්වත පව් කරන්නා මෙලවත් ලැබෙනවා. ඒ වගේම පරලවත් ලැබෙනවා. මෙලව පරලව දෙලොවම ලැබෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් ලැබෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යම

0: சுதிலே புவியிடுலிய
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 98.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: බුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව ඇසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෝද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදුල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදුල ගුවන් විදුලි.

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩි විය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ ධම්මපදය පණ්ඩිත වග්ගය.

පින්වත පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරන්න. ධම්මපදය යම්

කාබි නිරන්තරයෙන් සැරසීමෙන් ඇති ඵලය කුමක්ද? මේ කුණු සිරුර දමා යනවා මිස කොහේ නම් රැගෙන යන්නද? හැම විට කම්මැලි නොවි පින් කර ගන්නවා නම් මේ නිම්හිම් නැති භවසාගරයෙන් එගොඩ විය හැකියි.

උතුංගු පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව. සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

කම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවිය.

පින්වත, ගමේ එහෙම නැත්තම් කැලෑවේ වනාන්තරයේ හෝ එහෙම නැත්තම් වලක හෝ ගොඩක වෙන යම් තැනක හෝ රහතන් වහන්සේලා වාසය කරනවද? ඒ බිම ඉතා රමණීයම වන්නේය. ධම්මපදය අරහන්තුමා.

පව් කිරීමෙන් තිරිසන් ආත්මභාවයක උපන්නහොත් දිගින් දිගටම අවසන් නොවන බියක් පවතී. එමෙන්ම මඳ වූ සංසුන්කමක්වත් නැති හේයින් කිසිවිටක සිත පිනකට සලසාගත නොහැකිය.

රජගහනුවර සුප්‍රබුද්ධ නම් කුෂ්ඨ රෝගියාගේ කතාව. පින්වතුනි, දිනක් මේ සුප්‍රබුද්ධ කියන කුෂ්ඨ රෝගියා බණ අහලා සෝවාන් භාවයට පත් වෙනවා. මෙහෙම එක දවසක් බණ අහලා සෝවාන් භාවයට පත් වෙලා යනකොට අතරමඟදී එක්තරා එළදෙනක් මේ පුද්ගලයාට ඇනලා මිය යනවා. මෙන්න මේ කාරණාව භික්ෂූන් වහන්සේලාට අසන්නට ලැබුණා. මේ එළදෙන ඇනලා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මිය පරලව ගියා කියලා. මේ කාරණා භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. බුදුරජාණන් වහන්සේ පින්වතුනි, ඔහු උපන් තැන දැක්කා. බණ අහලා තමයි ඔහු යනකොට මේ විපත සිදු වුණේ. නිසා තවුතිසා දෙව්ලොව ඉපදුනා කියලා බුදුහාමුදුරුව පැහැදිලි කරා. එවිට භික්ෂූන් වහන්සේලා අහනවා, ඔහුගේ ශරීරයේ කවදාවත් සුව නොවන මහා කුෂ්ඨ රෝගයක් හටගෙන තිබුණා කියලා. ස්වාමීනි, එයට හේතුව කුමක්ද? බුදුරජාණන් වහන්සේ එයට හේතුව පැහැදිලි කරනවා. මොහු පෙර ආත්ම භාවයකදී තගරසිකී නම් පසේ බුදුරජාණන් වහන්සේ මාර්ගයේ වැඩම කරනකොට, තගරසිකී බුදුහාමුදුරු මාර්ගයේ වැඩම කරනකොට පෙර ආත්ම භාවයකදී මෙයා දකින්න මේ පසේ බුදුහාමුදුරු. පසේ බුදුහාමුදුරු දැක්කහම පින්වතුනි කාරල කෙල ගහනවා. බලන්න කරපු දේ කාරල කෙල ගහනවා. අන්න ඒ පාපේ නිසා මේ ඉපදුන ආත්ම භාවයේ කවදාවත් සුවපත් භාවයට පත් නොවන මහා කුෂ්ඨ රෝගයක් මුළු ඇඟේම හටගෙන තිබුණා. ඒ කරපු ක්‍රියාව හේතුවෙන් සමහර වෙලාවට ඔබේ ජීවිතිනුත් ඒ ක්‍රියාවන් සිදු කරගන්නට පුළුවන්, සිදු කරගෙන තිබෙන්නට පුළුවන්. ඒ නිසා ඉදිරියට ඒ කාරණාව ඔබ විසින් සිදු කරන්නට එපා. සීල්වන්ත කෙනෙක්, ගුණවන්ත කෙනෙක් පිළිබඳව නරක චේතනාවෙන් සිතන්නට එපා පින්වතුනි. අන්නෙවිට මේ මහා ක්‍රියාවන්හි ඔබටත් සංසාරේ කවදා හෝ එකතු වෙන්නට සිදු වෙනවා. එනිසා මේ පුංචි බණපදය ඔබේ ජීවිතයට ඒකාත්මික කරගෙන ඒ අකුසල කර්මයෙන් ඔබ මිදෙන්නට උත්සාහවන්ත වෙන්න. ඔබට සම්මා දිට්ඨිය පහළ වේවා කියලා. සාදු සාදු.

පින්වත, සසර ගමන නිම කළ සෝක දුරු කළ සියලු තැන්හි නොවැලී මිදුනා වූ සියලු කෙලෙස් ගැහැට දුරු කළ රහතන් වහන්සේට දැවිල්ලක් තැවිල්ලක් සෝකයක් නොවන්නේමය. ධම්මපදය අරහන්තවග්ගය.

සමහරු සන්තෝෂයෙන් නොයෙක් සැප විඳ පව් පින් කළ අයගේ ස්වභාවයන් තම ඇසින්ම දැක දැකත් පව් පින් වල විපාක වචනෙන් කියා දුන්නත් ඒවා පිළිගෙන පින් නොකරති. ඒ බඳු අය අපායේ ගොස් වැටුන විට දුකෙහි කෙලවරක් නැත්තේය.

0: සුද්දි ලගුවන් විදිලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
1: බුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදුල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
2: සොතිගල් කුවන් පෙතලිය.

සරුදේ සරු හැටියටත් නිසරුදේ නිසරු හැටියටත් හැඳිනගෙන නිවැරදි කල්පනාවල යෙදෙන පින්වත් හැමදිනම සරුදයක්ම ලබන්නේ දියුණුවක්ම ලබන්නේ එය ලෞතුරු ධර්මයයි ධම්මපදය යමකවත්

ඔබට වැඩ ඇතිවන ආකාරයෙන් මා කියන දේ අසන්න. පවට පැහැදී පව් කරමින් සිටියහොත් මතුවට උපදින්නට සිදුවන්නේ යක්ෂ, භූත, පිසාච ආදී ආත්ම භාවයක විය හැකිය. එසේ වුවහොත් සිදුවන්නේ කිසිදු පිනකුත් කරගන්නට බැරිව බඩගින්නේ ඇවිදින්නටය.

0: ඔබ රැඳී සිටින්නේ
1: මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්න.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රන් වැතිවෙන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජසැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්නේ.

අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලි ගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තන තන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද

ඉන්ද්‍රිය සෑම දිනකම පස්වරු දෙකේ සිට හතර දක්වා සුද්ධි ලඝුවන් විදුලි සේවය ඔස්සේ ගෙනෙනු ලබන මියුරු හින්දි ගීතාවලිය ආරම්භ කිරීමටයි මේ සූදානම. සුදිල රේඩියෝ.lk වෙත පිවිස ඔබට අපහා සම්බන්ධ විය හැකියි.

බව මිහිරි බව විඳගන්න ඒ ගීතේ අර්ථය දැනගැනීම අවශ්‍ය නැහැ. මොකද ගීතේ තිබෙන සංගීතය මවන රටාවන්ට අනුව අපි මනක් කල්පිත සිද්ධි දාමයන් මවා ගන්නවා. ඉතින් ඒ වගේ අපූර්ව සිතුවිලි දාමයක තනිවන්නට මේ ගීතය හොඳම ගීතයක් වෙයි කියලා මට හිතෙනවා.

0: ආරුණික පින්තුනි, ඔබගේ ජීවිතයට වැදගත් දහම් කරුණක් එකතු කරන්නට අදහස් කරන මොහොත. පංචපුත්‍ර කාදක ප්‍රේතියගේ කතාව. සැවැත්නුවර ආසන්නයේ එක්තරා ගම්මානයක භික්ෂූන් වහන්සේලා 8 නමක් වැඩ සිටිනවා. මේ භික්ෂූන් වහන්සේලා මේ පංචපුත්‍ර කාදක ප්‍රේතියව එක දවසක් දකිනවා. පිඟුතුන්, මේ ප්‍රේතිය ඉතාම විරූපීව දුගඳ හමන ශරීරයක් ඇතුව, එවැගේම හාත්පස මේ දුගඳ හමන ශරීරයේ පණුව වැගිරෙමින්, එවැගේම මැස්සන් පිරෙමින්, නොයෙක් ආකාරයේ සෙම්සොටු වලින් පිරෙමින්, නොයෙක් ආකාරයේ විරූපී වූ ස්වභාවයෙන් කටයුතු කරනවා. එච්චර විතරක් නෙවෙයි පින්වතුනි, පංචපුත්‍ර කාදක ප්‍රේතිය කියලා කියන්නේ උදෑසනට දරුවෝ 5 දෙනෙක් වදනවා. ඒ වදන දරුවෝ 5 දෙනාම එවෙලේම කාල දානවා. සාදුකින් පෙළෙන හේතුවෙන් එවෙලේම ඒ දරුවෝ 5 දෙනාම කනවා. ඒ වගේම සවසටත් දරුවෝ 5 දෙනෙක් වදනවා. අර විදිහටම ඒ දරුවෝ 5 දෙනා කනවා. බලන්න පින්වතුනි, කරපු අකුසල කර්මය කොච්චර බරපතලද කියලා. බොරුවක් කියලේ බොරුවට දිවුරලා බොරුව කියනවා. සමහර වෙලාවට ඔබත් ඒ විදිහට සිදු කරන්න පුළුවන්. ඔබේ ඇති යම්කිසි වරදක් ඔබ සිදු කරලා ඒ වරද වහගන්න ඔබ සමහරක් වෙලාවට දිවුරා පොරොන්දු වෙන්න පුළුවන්, මම මෙහෙම වරදක් සිදු කරේ නෑ කියලා. පිඟුතුනේ, එක මහා බරපතල ක්‍රියාවක්. මේ පංචපුත්‍ර කාදක ප්‍රේතිය මෙහෙම වීමට හේතුව කුමක්ද? මේ භික්ෂූන් වහන්සේලා ඒ ප්‍රේතියගෙන් විමසනවා. විමසනකොට පිංගතුනේ ඇය කියනවා, මම ජීවත්ව ඉන්න කාලයේදී ස්වාමී පුරුෂයාගේ අනිත් බිරිඳට දරුවෝ ලැබෙන්න ඉන්නවා. ඒ දරුවෝ ලැබෙන්න ඉන්න අවස්ථාවේදී ඒ කුස තුළදීම ඒ දරුවෝ මම විනාශ කරා. ඒක ස්වාමියා දැනගෙන මගෙන් ඇහුවා. නමුත් මම කිව්වා, කවදාවත් මම එහෙම දෙයක් සිදු කරේ නෑ කියලා. මම දිවුරල පොරොන්දු වුණා. මම කිසිම දවසක ඒ වගේ ක්‍රියාවක් සිදු කරේ නෑ කියලා මහා බොරුවක් කීවා. එහෙම ක්‍රියාවක් මම සිදු කරා නම් ස්වාමීනි, මම මරණින් මතු ප්‍රේතියක් බවට පත් වෙලා මම වදන දරුවන්, මම මිහි කරන දරුවන්ම කන ප්‍රේතියක් බවට පත් වෙන්න කියලා පොරොන්දු වුණා. පින්වතුනි, අකුසල කර්මයේ ප්‍රතිඵලය නොදැන කළා. බලන්නේ අකුසල කර්මය සංසාරේ පිටුපස්සෙන් ගමන් කරා. ඇය ඒ ආත්මේ මහා ප්‍රේතියක් බවට පත් වෙලා තමන්ගේ දරුවන්ම අනුභව කරන තත්ත්වයට පත් වුණා. එනිසා පින්වතුනි, ඔබට කියා දෙන්නේ ඔබේ ජීවිතයෙන් ඔබ අවබෝධයෙන් වෙන්නට පුළුවන්, අනවබෝධයෙන් වෙන්නට පුළුවන්. ඔබ විසින් මේ ක්‍රියාව සිදු කරනවා ඇති. එනිසා මේ පුංචි දහම් පදය අහලා ඔබේ ජීවිතයෙන් ඒ ක්‍රියාව ඈත් කරගන්න. බොරුවක් කියන විට ඒ කියන්නේ බොරුවක් කියන කාරණාව මනසින් අවබෝධ කරගෙන ඔබ ඒකින් ඈත් වෙනා පිංගුතුනි දහම් මාවතේ ගමන් කරන්නට උත්සාහවන්ත වන්න. තෙරුවන් සරණයි.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරටු කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළියට ආවා රුපියල් නවයයි කියලා සද්දක් ආවා උඹේ ගමේ ගණන් කෑලි හරි නෑ මල්ලි රුපියල් නවයක් ගෙවපන් බත් කෑ සල්ලි කෑම ගන්ට අඳ ගැහුවේ මෙතන හිටි අයයි මම හිතුවේ මේකත් මේ දන්තලක් කියයි උන් නැහැ මට තමා වෙලා ටිකක් හිටිනවා

පින්වත පව් කරන්නා මෙලවත් තැවෙනවා. ඒ වගේම පරලවත් තැවෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත් තැවෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපෙයින්ට ගින්දරට වගේ බිය වී පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමකවත්

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් sudilaradio.lk අරහා මුළු ලොවටම

0: මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මුල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහාසමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා යාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: සුදිලේ ගුවන් විදුලියේ

පින්වත පණ්ඩිතයා එහෙම නැත්නම් ඥානවන්ත පුජ්‍යලයා අකුසල් දුරු කරලා කුසල් නිරන්තරවම වැඩිය යුතුය. ඒ වගේම භික්ෂුව ගිහිගෙය හැර වූ පැවිදි වූ ඒ උතුම් භික්ෂුව දුකසේ සිත් ඇලවිය යුතු තැන වූ නිවන කරා ගමන් කර යුතු වන්නේ. ධම්මපදය පණ්ඩිත වග්ග.

මේ ජීවිතය සැප සම්පත් සහිතයයි මානින් යුතුව සිටියත් ඒ වූ කලී සිහිනින් ගෑ සුවඳක්සේ බොරුවක්මය. දැහැමිව දාන සීල භාවනාදිය නොකළහොත් අප ආලෝකයේ සිට අන්ධකාරයට යනවා නියතමය.

0: විදුලිය සමඟයි ඔබ රැඳී සිටින්නේ.
1: සුදිල ගුවන් විදුලිය.
2: ප්‍රඥාවේ දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ.
1: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
2: සුදිල ගුවන් විදුලිය.
3: බොහොම ඈත ගම්මානක මිනිහෙක් හිටියා. ගමේ ඉන්න කොයි කවුරුත් කියන්නේ පැටියා. කොටු වීරුණු මඩ කලපු තරමයි ඇන්දේ. ඒ මතු පිට වටහසකට හවඩිය බැන්දේ. ඉරණමලෙස පැටියට

මොනවද මොනවද කිය කිය අසමින් මේවා ගෙනත් තියපු මේවා පැටියා ඔක්කොම කෑවා කෑමෙන් පසු ගම ජෝඩුව එළි

පින්වත පව් කරන්නා මෙලොවත්ත වෙනවා. ඒ වගේම පරලොවත්ත වෙනවා. මෙලව පරලව දෙලොවම තැවෙනවා. මා විසින් පවක් කලයි කියලා හිතාගෙන තව තවත්ත වෙනවා. ඒ නිසාවෙන්ම පින්වතුනි පව් නොකර පවට සත්තු සරපයින්ට ගින්දරට වගේ බියවි පින් කරන්නට පින් සිතිවිලි ඇති කරන්නට ධම්මපදය යමක වත්.

0: පාළුවනේ දිනපතා 500 රුපියල් සිට 500 රුපියල් දක්වා පුංචි ඔබ වෙනුවෙන් සුදුල ගුවන් විදුලිය තිළිණ කරන ඔබේ කාල හෝරාව මතු දින ලොව දිනන පුංචි අපි සමගයි මේ ඔබ රැඳී සිටින්නේ.
1: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම 5:06 සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක් අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම. සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම 5:06 ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලිය ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම 5:06 සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

0: සුදු ලගුවන් බුද්ධිය සමගයි ඔබ රැඳී සිටින්නේ. මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමෙන් පසුව දෙවියන් ශ්‍රවණය කිරීමට වඩාත් ප්‍රිය කරන මහා සමය සූත්‍ර දේශනාව සහ පත්තිනි දේව පූජා පින්කම පැවැත්වේ. එදිනට ඔබට සංවේදී දෙවඟනක් වූ පත්තිනි දේව මෑණියන් වහන්සේ උදෙසා බාරහාර පුද පූජා ජාතිකා ආදිය සිදු කරගත හැකිය. පින්කම අවසානයේ සැමට මුළුතැන් පූජාව අනුභව කිරීම සඳහා ලබා දේ. ඔබත් සෑම මසකම අවසන් සෙනසුරාදා ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරාම මූල මහා විහාරස්ථානයේදී සැඳෑ කාලයේදී පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට මහා සමය සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමට සහ පත්තිනි දේව පූජා පින්කමට පැමිණ සහභාගී වී සෙත සාන්තිය උදා කරගන්න.
1: පින්වතුනි, ඔබේ ජීවිතයෙන් වටින පින්කම් අප්‍රමාණව සිදු කරගෙන ඇති. ඒ පින්කම් අතර බලන්න මේ උතුම් පින්කමත් සිදු කරගෙන තිබෙනවාද කියලා. පාවහන් පූජා කිරීමේ පින්කම, පාවහන් පිදීමේ විපාක පිළින්දවච්ච අපදානයට අනුව සඳහන් වෙනවා. එක දවසක් උපාහනදායක ස්වාමින් වහන්සේ වන්දන නම් ශ්‍රාවකයන් වහන්සේට එකඟ වූ සිතින් යහපත් වූ සිතින් නුවණ යොදාගෙන පාවහන් යුගලක් පූජා කරනවා. අන්න ඒ පිදූ පිනෙන් කල්ප 91,000ක් දුගතියකට ගියේ නෑ කියලා සඳහන් වෙනවා. එවගේම පින්වතුනි, පනාදිදායක හිමි අනෝමදස්සි බුදුරජාණන් වහන්සේට තමන්ගේ පාදේ දාගෙන ඉන්න පාවහන් යුගල එවෙලේම ගලවලා පූජා කරනවා. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වැඩම කරන අවස්ථාවක් දැකලා තමයි ඒ කාරණාව සිදු කරන්නේ. අනෝමදස්සි බුදුරජාණන් වහන්සේ බුරුළු මතින් වඩින විට පනාදිදායක හාමුදුරුව ඒ දකිනවා. උන්වහන්සේ පැළඳගෙන ඉන්න පාවහන් යුගල සිත පෙරටු කරගෙන සිත තුළ ගෞරවය ඇති කරගෙන පින්වතුනි පූජා කළා. බලන්නෙහි ආනිසංස වශයෙන් සඳහන් වෙනවා දහස් වාරයක් සක්විති රජ බවට පත් වෙලා තියෙනවා. ඒ පිනෙන් සංසාර ගමන කෙටි කරගෙන උතුම් නිවන අවබෝධ කරගන්න නුවණ ප්‍රඥාව අවබෝධය ලැබිලා තිබෙනවා. එවැගේම වේගයෙන් යා හැකි වාහන ලැබුණා. ප්‍රාසාද රන්සිවිකා වටිනා ඇතුන් අසුන්ද ලැබී තිබෙනවා. අග්‍ර ගණයේ පාවහන්ද ලැබිලා තිබෙනවා. ඒ උතුම් පින්කම සද්ධාවෙන් සිදු කිරීම හේතුවෙන් ඔබට දැන් පැහැදිලි ඇති. ඔබත් දැන් සිහි කටයුතු කරගන්න. අනේ මමත් මේ උතුම් පූජාව කොයිතරම් සිදු කරලා තියෙනවද? ඒ උතුම් ආනිසංසයෙන් මටත් මේ උතුම් විපාකයන් සංසාරේ නිවන් අවබෝධ කරගන්නට ලැබේවා කියලා පින්වතුනි සාදු සිතින් පින්කම සිහි කටයුතු කරගන්න.
2: දොරකුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.

0: පින් වෙත. පින් කළ තැනැත්තා මෙලොවත් සතුටු වෙනවා. ඒ වගේම පරලොවත් සතුටු වෙනවා. මෙලොව පරලොව දෙලොවම සතුටු වෙනවා. මා විසින් පිනක් කලයි, හොඳ වැඩක් කලයි, යහපත් දෙයක් කලයි කිය කියා සතුටු වෙනවා. ඒ නිසාවෙන්ම කිසි දවසක සුගතියට ගිය තැනැත්තා අපායේ නොයයි, නිවනටම ගමන් කරයි. ඔබත් නිවන් දකින්නට පින් කරමි. ධම්මපදය යමකවර.
1: නමෝ බුද්ධාය. මේ මහ පොළොව මත උපන් නොනැති සියලු මිනිසුන් යහපතට යොමු වීමට මඟ පෙන්වීමක් සොයති. කලින් කලට පහළවන සාමාන්‍ය මිනිසාට වඩා සිතීමේ හැකියාවක් ඇති ජනයා ඒ අයට උපකාර කරති. නමුත් එදා මෙදාතුර මේ විශ්වීය ඉතිහාසයේ නිවැරදි දෙයට හරියටම මඟ පෙන්වා දීමට සමත් වූයේ තුන් ලෝකෙම අවබෝධ කළ සම්මා සම්බුදුරජාණන් වහන්සේලා පමණයි. අපේ යුගයේ පහළ වූ විශ්මිත ප්‍රඥාතර ඒ මහා පුරුෂ රත්නයයි ගෞතම අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ. තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත්තු අරහත්තු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. නමෝ බුද්ධාය.

උතුම් වූ පිරිත් දේශනාවන්ගෙන් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගනිමු. සුදුල ගුවන් විදුලිය ඔස්සේ දිනපතා රාත්‍රී 10ට සර්ව රාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව සෑම දිනකම අලුයම 5 සිට උදැසන 7 දක්වා සිත පිරිත් දේශනාවන් අතර ගිරිමානන්ද සූත්‍ර දේශනාව සහ බොජ්ජංග පිරිත් දේශනාවන් විකාශ

0: සෑම දිනකම පස්වරු 7:30ට රතන සූත්‍ර දේශනාව. මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කොට ඔබත් නිරෝගී සුවය සහ සිත සාන්තිය සලසා ගන්න. පිවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.
1: දස සංඥා සුද්වා සෝවාබාදෝ ඨානසෝ
2: ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සුදුල ගුවන් උදලිය දිනපතා රටවැසි ලෝවැසි සැමට සිත සාන්තිය උදා කරනු වස් ගෙන එනු ලබන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙතෙන් සිට විකාශය කිරීමටයි සූදානම. අදත් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම මෙහෙවනු ලබන්නේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්ම කතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදලිය නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. හොඳයි, එහෙමනම් අපි මෙතෙන් සිට ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමගින් එක්වෙමු.
3: හැම දිනාම සාදු කියමු. නැවත වරක් සාදු කියන්න පළමු දිවාරයටත් වඩා ශබ්ද නගා සාදු කියමු. හැම දිනාම තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි, තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි, චාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි, තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.

සුරාමීරය මජ්ජපමා දට්ටානාවීරමණී සික්කාපදං සමාදියාමි.

තල්පේ විමලාරාමාධිපති විචිත්‍ර ධර්මකතික අතිගෞරවනීය හබරාදුවේ අනුරුද්ධ ගෞරවනීය ලොකුහාමුදුරුවන් වහන්සේ ඇතුළු පූජනීය ගරුතර මහා සංඝරත්නයේ අවසරයි. සද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වතුනි, පින්වතියනි, ඔබ හැම දිනාම මේ මොහොතේ සූදානම් වෙන්නේ තථාගත බුදුපියාණන් වහන්සේගේ අනන්ත වූ බුදුගුණයන් සිහිපත් කරගෙන බුද්ධ වන්දනාවේ දෙන්නට, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදුගුණ සිහිපත් කරමින් සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කරන්නට, ජයශ්‍රී විජයශ්‍රී බෝධිද්‍රම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමක ශාන්තිය ලබන්නටයි සූදානම බලාපොරොත්තුව. මේ සිදු කරනු ලබන ආශිර්වාදාත්මක පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටමත් යහපතක් සිතක් සාන්තියක්ම වේවා කියන උතුම් හැඟීමෙනුයි මේ ආශිර්වාදාත්මක පින්කම සිදු කරමින් ආශිර්වාදයේ පල කරන්නේ. ලංකා වාසී හැම දිනාටමත් මේ පූජාවේ ආශිර්වාදයේ ලබන ලෝවැසි හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. කොරෝනා වෛරසයෙන් ලෝකයේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා. ඒ සඳහා විද්‍යාඥයන්ට වෛද්‍යවරුන්ට ප්‍රතිකාරයක් සොයා ගන්නට මේ ආශිර්වාදාත්මක පින්කම යහපත පිණිසම වේවා කියලා කවුරු සාදු කියලා ප්‍රාර්ථනා කරමු.

අපි හැම දිනාම තෙරුවන් වන්දනා කරමු. තුනුරුවනේ උතුම් මනුහසේ බලයෙන් අපේ නායක හාමුදුරු ඇතුළු මහා සංඝරත්නයටත් දායක පින්වත් පිරිසටත් මේ උතුම් පින්කමට සම්බන්ධ වෙච්ච ඔබ හැම දිනාටමත් යහපතක් වේවා, සිතක් සාන්තියක් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා කියන උතුම් හැඟීමේ

බොහෝමත්ම සැදැහැසිතින් යුත්තව සකස් කරගත්තා වූ පූජා ද්‍රව්‍යයන් පුද පෙරහැරින් බුදු පුද සඳහා චෛත්‍ය රාජානන් වහන්සේට, බෝධීන් වහන්සේට, බුද්ධ ප්‍රතිමා වහන්සේ අභියස, අටවිසි බුදුරජාණන් වහන්සේලා අභියස මල්ලාසන මත තැන්පත් කළා වූ මල් පහන් සුවඳ දුන් දැහැත් ගිලන් පස බෙහෙත් බඩු ආදී වූ පුද පූජාවන් අටපිරිකර ආදී පුද පූජාවන් තුන්ලොව සනසා වදාළ සාන්තිනායක තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ අනන්ත වූ බුදු ගුණයන් සිහිපත් කරගෙන උන්වහන්සේගේ ශ්‍රී නාමයට පූජා කරමි. පූජා වෙත්වා අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට ශ්‍රී නාමයන්ට පූජා කරමි. පූජා වෙත්වා උතුම් පූජානිසංස බලයෙන් උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය මුදා වේවා කියන උතුම් හැඟීමෙන් මා කීවාට පසුව මෙසේ කියමින් කවුරුත් එක්ක බුදු ගුණ මෙනෙහි කරන්න.

සාදු. අපි හැම දිනාම එක විට ගාතාවන් කියමින් පුද පූජාවන් පූජා කරමු බුදුහාමුදුරුවන්ට. ඔබ හැම දිනාටම කායික සුවේ, මානසික සුවේ ලැබේවා කියලා.

අපි හැම දිනාම ත්‍රිවිධ චෛත්‍යනුත් වන්දනා කරමු. නවග්‍රහ දෝෂ දුරු වේවා, ග්‍රහාපල මග හැරේවා, කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත්ති උවදුරු සියල්ල මග හැරේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 80ක් රෝග, 90ක් ව්‍යාධි, 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබ හැමට ශාන්තිය උදා වේවා. මේ ලෝකේ ඉක්මනින් සුවපත් භාවයට පත් වේවා කියන තුන් හැඟීමත් ඇති කරගෙන අපි හැම දිනාම එක විට ගා

හැම දිනාම අටවිසි බුද්ධ වන්දනාවේ දෙමු. අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් ශ්‍රී නාමයට මල් පහන් සුවඳ දුන්, දැහැත් ගිලන්පස බිහිත් බඩු, ඖෂධාදී වූයේ පුද පූජාවන් අටපිරිකර උන්වහන්සේලාගේ උතුම් බුදු ගුණයන්ට පූජා කරමි, පූජාවිත්වා. මා කීවාට පසුව මේ පැදි පෙළ කියමින් කවුරුත් එක්ක අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ උතුම් බුදු ගුණයන් සිහිපත් කරමු. උතුම් බුදු ගුණ බලයෙන් ඔබ හැමතෙම ශාන්තිය වේවා.

අපි හැම දිනාම ජයපිරිතේ ආශිර්වාදයක් ලැබමු. උතුම් වූ ජයපිරිතේ ආශිර්වාද ශක්තියේ බලයෙන් රෝගී ඇත්තන්ට නිරෝගී සුවය ලැබේවා. ග්‍රහ දෝෂාන්ධකාරයන්ගෙන් පෙළෙන ඇත්තන්ට ඒ දෝෂාන්ධකාර දුරු වේවා. අමනුස්ස දෝෂ බලපාන්නේ නම් ඒ දෝෂ දුරු වී ඔබ හැමතෙම ශාන්තිය උදා වේවා. ජයපිරිතේ ආනුභාවයේ බලයෙන් මුළු මහත් ලෝකය ඉක්මනින්ම සුවපත් භාවයට පත් වේවා කියලා සාදු කියමු.

ඔබ නමින් මියගිය සියලු ඥාතීන්ට මේ පින් හේතු වාසනා වේවා කියලා අපි කවුරුත් එක්ක තම තමන්ගේ ඥාතීන්ට පින් අනුමෝදන් කරමු.

ඔබවත් අපවත් සම්බුද්ධ ශාසනයන් රකින ආරක්ෂා කරන ඉන්ද්‍රෝපේන්ද්‍රාදී සම්යද්දෘෂ්ටික දෙවියන් දතරාෂ්ට විරුඪ විරූපාක්ෂ වෛශ්‍රවණ කියන සතරවරම් දෙවිවරු විෂ්ණු කතරගම සමන් විභීෂණාදී දෙවියෝ අපි කරගත් පින් අනුමෝදන් වේවා. ඔබ හැම දිනාගේම යහපත් වූ බලාපොරොත්තු ප්‍රාර්ථනා සියල්ල ඉටු වේවා. කරදර හිරිහැර බාධා කම්කටොළු වසන විපත් උදුරු සුව සියල්ල දුරු වේවා. ලෝකීක්මණින් සුවපත් භාවයට පත් වේවා. නවග්‍රහයින් නම දෙනා වහන්සේගෙන් ග්‍රහණ සත්කාදීන්ගෙන් ගෙන දෙන්නා වූ දෝසාන්ධකාර දුරු වේවා. හිසේ පටන් පාදාන්තයේ දක්වා බලපාන්නා වූ 890ක් රෝග 90ක් ව්‍යාධි 203ක් ආන්ත්‍රාවන් මුළු සර්වාංගෙම සංසිඳිලා ඔබට ශාන්තිය උදා වේවා. හැම දිනාටම සතුටින් කාලය ගත කරන්නට දෙවි දේවතා වුන් වහන්සේලාගේ පිහිට රැකවරණේ ආශිර්වාදේ වේවා කියලා අපි දෙවියන්ට පින් දෙමු.

අපි හැම දිනාම බෞද්ධයන් හැටියට අවසන බලාපොරොත්තු වෙන ශාන්ත උතුම් නිවනින් සැනසෙන තුරාවට සත්පුරුෂ සේවනයේම ලැබේවා, කල්යාණ මිත්‍රාශ්‍රේම වේවා කියලා ප්‍රාර්ථනා ගාතාවත් කියමු.

උතුම් බුද්ධ පූජාවේ ආනිසංස බලයෙන් අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ශ්‍රී නාමයට සුවිසුද්ධ වූ ගිලන්පස් සම්බුද්ධ පූජාව පූජා කිරීමේ ආනිසංස බලයෙන් ජයශ්‍රී විජයශ්‍රී බෝධිධර්ම රාජයාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් සිදු කළා වූ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා. ජයශ්‍රී මහා බෝසමිඳුන්ගේ දළදා වහන්සේගේ පිහිට රැකවරණයෙන් ශ්‍රීපාද පත්මේ අනුහසින් 33 කෝටියක් දෙවියන්ගේ ආශිර්වාදයෙන් රහතුන් වහන්සේලාගේ අනන්ත ගුණානුභවයේ බලයෙන් ඔබ හැම දිනාටම යහපතක් සිතක් සාන්තියක් වේවා.

0: හැම දිනාටම යහපතක්ම වේවා.
1: ඒ අවසන් වූ අටවිසි බෝධි පූජා පින්කම මෙහෙවනු ලැබුවේ සිව් මහා විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී විචිත්‍ර ධර්මකතික විචිත්‍ර බාණී හිටපු නියෝජ්‍ය පරිවෙනාධිපති සුදුල ගුවන් උදුලියේ නිර්මාතෘ පූජනීය මැටරඹ නන්දාලෝක ස්වාමීන් වහන්සේ විසිනුයි. මේ සිදුකර දුන්නා වූ උදාර වූ පින්කමේ බල මහිමයෙන් මෙවැනි වූ ශාසනික සේවාවන් තව තවත් සාර්ථකව කරගෙන යෑමට උතුම් වූ ත්‍රිවිධ රත්නත්‍රයේත් සීල දෙවියන්ගේත් ආශිර්වාදය රැකවන්නේ ලැබේවා. කායික මානසික නිදුක් නිරෝගී චිරජීවනය අත්වේවා කියා අපි ප්‍රාර්ථනා කරමින් සාදුකාරයක් පවත්වමු.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: සුදිල ගුවන් විදුලිය රතන සූත්‍ර දේශනාව. එදා බුද්ධ කාලයේ විශාල මහනුවර ඇති වූ තුන්බිය තුරන් කිරීම සඳහා දේශනා කළ රතන සූත්‍ර දේශනාවේ අනන්ත වූ බලයෙන් සියලු ලංකා වාසීන්ට ලෝක වාසීන්ට උතුම් වූ නිරෝගී සුවය ලැබේවා. රෝග බිය තුරන් වේවා. සැමට සිත සාන්තිය සැනසීම නිරෝගී සුවයම ලැබේවා. අපි දැන් මහා බලගත් රතන සූත්‍ර දේශනාව ශ්‍රවණය කරමු.

0: Nuevo Cuban Petrolera.
1: Pingotuni ekanda avasan Mughalan Maharahatan Vahansi Gijukulu Pauve indala wedama karana vita ektara preethayek dakinawa. Menna me dakina preethaya maha wenasma preethaye. Me preethayage seersaya hisa minisikuge wage. E wageema කඳ එහෙම නැත්නම් ශරීරය නාගයෙකු වගේ මුළු ඇඟේම මුළු ශරීරයම ගිනිගෙන දැවෙනවා නිතර නිතරම මොහු මහා විලාප නගනවා විලාප නගමින් කෑ ගහමින් හැම තැනම දුවන ස්වභාවය මුගලන් මහරහතන් වහන්සේ දකිනවා හිස හරියට මිනිහෙක්ගේ වගේ මනුස්සයෙගේ හිසක් තමයි තියෙන්නේ. කඳ නාගයෙකුගේ කඳක් වගේ තමයි තියෙන්නේ ශරීරය. මේ කාරණාව මුගලන් මහරහතන් වහන්සේ දැකලා බුදුරජාණන් වහන්සේට එවිට කියනවා. බුදුරජාණන් වහන්සේගෙන් අහනවා එහෙම වීමට පෙර සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පෙර ආත්ම භාවයේ සිදු කරපු ක්‍රියාව කුමක්ද කියලා. පින්වතුනි, ඒ අවස්ථාවේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ඒ හේතුවට කාරණාව පවසනවා. පෙර මේ ප්‍රේතයා මනුලොව ජීවත්ව ඉන්නකොට මොහුට අයත් කුඹුරක් තිබුණා. ඒ කුඹුර තිබුණේ පන්සලක් අසල. පින්වතුනි, මේ පන්සලට යන්නේ කුඹුර මැද්දේ. එනිසා සවසට මිනිස්සු පන්සලට යන විට කුඹුර පාගගෙන තමයි කුඹුර උඩින් තමයි යන්නට උනේ. මේ ගොවි මහතා මේක දැකලා ඔහු කල්පනා කරනවා, මගේ කුඹුර උඩින් තමයි බොහෝ ජනතාව යන්නේ. එනිසා එහෙම සිද්ධ වෙන්නේ මේ පන්සල තියෙන නිසා. එනිසා හොඳ වැඩක් කරන්න ඕන කියලා තරහින් ක්‍රෝධයෙන් වෛරයෙන් යුතුව පින්වතුනි, මේ පන්සල තියෙන නිසා තමයි මගේ කුඹුර විනාශ වෙන්නේ කියලා සිතලා මුළු පන්සලම ගිනි තියන්නට වුණා. මුළු විහාරයම ගිනිබත් කළා. අන්න ඒ කරපු මහා අකුසල ක්‍රියාවෙන් තමයි මොහු අවීචී මහා නිරයේ බුද්ධාන්තරයක් පුරාවට මේ විදිහට මහා දුක් වේදනා වින්දේ. මනුස්ස සිරසක් ලබාගෙන, මිනිසෙකු වගේ හිසක් ලබාගෙන, නාගයෙකු වගේ කඳක් ලබාගෙන බලන්න විඳින දුක් වේදනාව. මුළු සිරුරම ගිනි ජාලාවෙන් දැවි දැවි තැවි තැවි අප්‍රමාණ වේදනාවකට පත් වුණා. ඒ සිදු කළේ අර කරපු මහා අකුසල ක්‍රියාව හේතුවෙන්. ඔබට පැහැදිලි කර දෙන්නේ සසර ගමන මහා බියකරු බව. ඔබේ ජීවිතයෙන් මෙවැනි දෙයක් සිදු කරගෙන තිබේ නම්, ඔබේ ජීවිතයෙන් පන්සල සමහර වෙලාවට සාංගික දේ ඔබ පැහැරගෙන තිබේ නම්, ඒ වගේම ඔබ විසින් පන්සලේ විහාරය, ඒ වගේම චෛත්‍ය බුදු පිළිම කඩා බිඳ විනාශ කරලා දාලා තිබෙනවා නම්, පිඟුතුනි මෙන්න මේ කියන මහා පාපී ක්‍රියාවට ඔබටත් එකතු වෙන්න සිදු වෙනවා. එනිසා අවබෝධ කරගන්න, ඒ කාරණාවෙන් සිත ඈත් කරගෙන යහපත් ජීවිතයකට තෙරුවන් සරණයි.
2: සුදුල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ. ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම ගාල්ල උණවටුන හීනටිගල ඓතිහාසික මාලිගා කන්ද ශ්‍රී සුදර්ශනාරා මූලමහා විහාරස්ථානයේ සැමර සිත්පතා පවත්වනු ලබන බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සිදු කෙරේ. ඔබටත් මේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සමග පැමිණ සහභාගී විය හැකි. නැතහොත් සුදුල ගුවන් විදුලිය ඔස්සේ ශ්‍රවණය කොට සිත සාන්තිය අත්පත් කරගන්න. මේ ඔබට කෙරෙන සිහිපත් කිරීමක්. අපගේ ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම සෑම සෙනසුරාදා දිනකදීම පැවැත්වෙන ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කම පස්වරු 6ට ආරම්භ කරන බව ඔබට සිහිපත් කරන්නට කැමැතියි. සුදුල ගුවන් විදුලි ඔස්සේද සජීවීව මේ වැඩසටහන රට පුරා ලෝ පුරා අන්තර්ජාලය ඔස්සේ විකාශය කෙරේ. සවන් දෙන්න සෑම සෙනසුරාදා දිනකදීම පස්වරු 6ට සජීවී ආශිර්වාදාත්මක බෝධි පූජා පින්කමට. මේ ඔබ එක් වී සිටින්නේ සුදුල ගුවන් විදුලිය සමගයි.

මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්නා.

සිතේ අයාපත් සිතුවිලි පහළ කරගෙන කළ හැකි හොඳ දෙයක් නැත. එසේ කිරීමෙන් දුක ඇති වෙයි. හැකි හැම විටම උතුම් බව සිතා කාරුණික වන්න.

පව් කිරීමෙන් හොඳක් නොවේ. එසේ කිරීමෙන් මෙලොවෙහිද පරලොවෙහිද දුක ඇති වෙයි. උතුම් දෙය පින්කම් කිරීමය. දෙලොවෙහිම මහත් සැප ලැබෙන්නේය.

බොහෝ දුක් විඳ අන් අය සෙවූ ධනෙහි වටිනාකම තේරුම්ගෙන ක්‍රියා කරනවා වෙනුවට ඒවා හොරෙන් හෝ බලෙන් නොගන්නේ.

පරුෂ වචන නොකියන්න. අනුන් අතර රණ්ඩු ඇතිවන කේලම් නොකියන්න. විහිළුවකටවත් බොරු නොකියන්න. කිසිවෙකුටවත් ඇනුම් පද නොකියන්න. හැකි හැම විටම දහමෙහි යෙදෙන්න.

බොරු කීම අප්‍රසන්න දෙයකි. ගැරඬි කුණක් තරමටවත් නොවටි. ඇත්ත කීම ඉතාගනේය. එසේ කිරීම රජ සැප ලබනවාටත් වඩා උතුම් බව සිතා කටයුතු කරන්න.

0: අත්තල්ලාගෙන පාරක් පාරක් ගානේ පේලිගැසී නොයන්න. ප්‍රයෝජනවත් කාරණාවක් නැතිව තැන තැන කඩපිල් ගානේ නොහැසිරෙන්න. මහත්සේ වැඩසලසා දෙන සිරිත් මල්දම බලා හොඳ සිරිත් අවබෝධ කරගෙන මෙලොවද පරලොවද සැප සම්පත් හා කීර්තිය උදා කරගන්න.
1: සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු. ආයුබෝවන් දයාපර සහෘද ප්‍රිය ශ්‍රාවක හිතවතුනි, හිතවතියනි, අදත් සුදුල ගුවන් විදුලියේ ඔබ වඩාත් ප්‍රිය කරන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ආරම්භ කරන්නටයි මේ සූදානම. ප්‍රිය ශ්‍රාවක හිත මිතුරු මිතුරියනි, එහෙමනම් මට අවසරයි අදත් ඔබේ සවන්පත් අතර රැඳිමින් තෝරාගත් ගීත කිහිපයක පෙරවදන් ඉදිරිපත් කරමින් සහ වෙනත් ප්‍රයෝජනවත් තොරතුරු කරුණු කාරණා සඳහන් කරමින් මේ වැඩසටහන සුභාවිත ගී රස විඳිමු ගෙන එන්නට. ඔබේ සුඳුරු අතීත මතකයන් කරා ඔබ කැන්දාගෙන යන සුන්දර මොහොතයි මේ. මම ආරාධනා කර සිටිනවා මෙතෙන් සිට අප සමග රැඳෙමින් සුභාවිත ගී රස විඳින්නට එක් වෙන්න කියලා. මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සුභාවිත ගී රස විඳිමු. ශ්‍රවණය කරන ඔබට අපි මියුරු සුභාවිත ගීයන්ගේ අරුත පැහැදිලි කරමින් රසවින්දනයක් ගෙන දෙන අතරම වරින් වර ඔබට සුවිශේෂී කරුණු කාරණා විශේෂම ගීත ශ්‍රේෂ්ඨයට සංගීත ශ්‍රේෂ්ඨයට බලපාන වැදගත් වන ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තුවෙන් සිටිනවා. දැන් මං එවැනි වූ කාරණාවක් ඔබට සඳහන් කරන්නටයි මේ සූදානම. රාගය. රාගය කියලා කියන්නේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ විවිධ පිළිතුරු ලබා දෙන බව මා දන්නවා. සාමාන්‍ය අදහස රාගය කියන එකේ ඇලීම, ආදරය, ප්‍රේමය, කැමැත්ත වගේ කියන තේරුම. නමුත් මේ රාගය කියන වචනය සංගීතයේදී භාවිත වෙන්නේ ඊට වඩා වෙනත් අරුතක් ඇතිව. අන්න ඒ අරුත තමයි මම ඔබට පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගන්නේ. කිසියම් විශේෂිත ස්වරයන්ගෙන් සෑදුණු මිනිස් සිතෙහි හැඟීම් හෝ භාවයන් ඇති කළ හැකි එකිනෙකට වෙනස් වූ රසවත් වූ නාදමාලාව රාගය කියලා හඳුන්වනවා. සංගීතය හදාරන දූපතුන් සංගීතඥයින් මේ පිළිබඳව මට වඩා සුවිශේෂී ඥානයක් ඇති අය. නමුත් මේ රාගය කියන එක සංගීතය අනුව සරලව විග්‍රහ කළ තියෙන්නේ, විග්‍රහ කරන්න පුළුවන්කම තියෙන්නේ ඔන්න ඔය ආකාරයට. ඉතින් සිංහල සංගීතයේ බොහෝ විට පැරණි සංගීතයේදී මේ රාගය බොහොම භාවිතයට ගත් අවස්ථා අපට අපේ ගීත සංගීතය, ගීත සාහිත්‍ය විමසා බලන විට දක්නට ලැබෙනවා. වර්තමානයේ නම් මේවා අමතක කොට මොකද්ද ක්‍රමයකට ගීත සංගීතවත් වෙන ආකාරය තමයි බොහෝ සෙයින් අපිට දක්නට ලැබෙන්නේ. ඉතින් සුභාවිත ගී රස වින්දනයේදී මෙවැනි වූ තොරතුරු කරුණු කාරණාත් අපි සුදුල ගුවන් විදුලිය ඔස්සේ ඔබ වෙත වරින් වර මේ ආකාරයෙන් තවදුරටත් සිහිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් මියුරු ගීතයක් ශ්‍රවණය කරමු.

සුන්දර අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

ඉකුත් සියවසේ මැදභාගය පමණ වන විට සිංහල ගීතයේ විප්ලවකාරී නව ප්‍රවණතාවක් පැන නැංගා. එතෙක් ගීත රචනා වූයේ හින්දි ගීත තනුවකට අර්ථහීන වචන සමුදායක් සාහිත්‍යමය හික්මීමකින් තොරව අමුණලා. මේ වෙනස් කිරීමට පුරෝගාමී වුණේ ආනන්ද සමරකෝන්, සුනිල් සාන්ත, ශ්‍රී චන්දරත්න මානවසිංහ වැනි අය. මෙකී සංගීතවේදීන් ආරම්භ කළ සංගීත සාහිත්‍ය ව්‍යායාමය පරිසමාප්තියට පත් කළේ මහගමසේකර නම් වූ අග්‍රගණ්‍ය කලාකරුවා විසින්. එතෙක් පැවති ජනප්‍රිය ගීතය ඔහු විසින් බුද්ධිප්‍රිය කලා මාධ්‍යයක් බවට පත් කරන ලදී. එය පසුව ජනප්‍රිය ගීත කලා මාධ්‍යයක් කිරීමටද මහගමසේකරයන් සමත් වුණා. මා මීළඟට තෝරාගත්තේ මහගමසේකරයන් විසින් රචිත ගීතයක්. මහගමසේකරයන්ගේ මුල්ම ගීත රචනා අපට හමුවන්නේ වේදිකා නාට්‍ය සහ මුද්‍රා නාට්‍ය ආශ්‍රයෙන්. මහගමසේකර නිර්මාණය කළ විශිෂ්ටතම ගීත රචනා අපට දකින්න ලැබෙන්නේ පසුකාලීන වේදිකා නාට්‍ය තුලින්. මෙය සාමාන්‍ය ලක්ෂණයක්. මේකට මම පුංචි නිදසුනක් ඔබ හමුවේ තබන්න කැමතියි. සද්භාසා පරමේශ්වර, තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් කෝට්ටිය යුගයේදී රචිත සන්දේශ කාව්‍ය පහෙන් දෙකක් රචනා කළ බව කියවෙනවා. උන්වහන්සේ තුරුණු වියේ ගැටවර වියේ සිට රචනා කළ සන්දේශ කාව්‍යයට වඩා තලස්ථායි, නැතිනම් ප්‍රඥා දසකයේදී රචනා කළ සන්දේශය එනම් සැළලිහිණි සන්දේශය තරම් සාර්ථක වූ ජනප්‍රිය වූ තවත් සන්දේශයක් නොමැති තරම්. ඒ වගේ තමයි ඉහත මා සඳහන් කළ කාරණය. හොඳයි, අතීතයේ විසූ අපේ නෑසියන් රැකගෙන ආව පරපුරින් පරපුරට දායාද කර දුන්නු සිංහලය නම් වූ අපේ භාෂාව අපේ උරුමයක් බව අමුතුවෙන් කියන්න ඕන නෑ. ඒ මිහිරි බස කවියන් විසින් ඉතා සියුම් ලෙස පිරිමදිමින් අතිසේ මధుර වාසනයක් බවට පත් කරගන්නා ලදී. මේ කාරණය මැනවින් වටහාගත් අපේ මහගමසේකරයන් අපගේ කවි බස ස්වකීය ප්‍රතිභා මහිමය නැමැති සියුම් පහසින් මොලොක් කළ ආකාරය ඔහුගේ ගීත විමසීමේදී දැනගන්න පුළුවන්. ඔබේ රසවින්දනය සඳහා මා කුණ්ඩලකේශී නාට්‍යයේ ගීයක් මේ මොහොතේදී තෝරාගත්තේ. මේ ගීතයේ මහරු කවිත්වය, ගීත නිර්මාණ කුසලතාව කැපී පේනවා. සුන්දරිය අර බලන්න, සඳ නෙමෙති රන් තැටියෙන් සුදු පාට සීට ගඟුල ගලා හැල්ල හැටි, හදෙහි සූතැවුල් නිවී යනවා. කවුලන්ගේ රාවය නිසා සංගීතයේ සිත පැටලී යනවා. මේ සුඳුරු වනාන්තරයේම යහන් ගැබක්. එය කතා කරන ආදරය, වදන් හඬ මගේ කම්පිනවා යනවා. පිරිමි කටහඬකින් ගැයෙන්නේ ඒ හැඟුම් බ්‍රාව ප්‍රතිරාව දෙන ගී පදවැලක්. ගැහණු හඬින් ගලා එන්නේ ඊට වඩා බෙහෙවින් තියුණු ප්‍රේමාන්විත බසක්. බලන්න හිමියනි, මල් පිපිලා සුලගහා මුසුව මෝරද ගලා එනවා. මේක නම් අනංගයාගේ රඟ මඩලක්. හිමි සඳුනි

තවත් ඔබ කිමන් ඇයි නිහඬව බලා සිටින්නේ? අතිශයින් සංයත වූ කවි රූප මගින් මහගම සේකර නම් වූ කවියා නිර්මාණය කොට දක්වන්නේ ඉතා ප්‍රබල ශෘංගාරාත්මක අවස්ථාවක්. ඍජු ප්‍රකාශයකට වඩා වෙංගතා ගුණය ඉස්මතු වනසේ නිර්මාණය කර ඇති මෙම ගීතයේ කවිත්වය ඉතා ප්‍රබලයි. අපූරු ප්‍රතිභාවක්, ප්‍රබල ගීත නිර්මාණයක්. භාෂාවේ රිද්මය මනසේ පෙළගැස්වීමේ කුසලතාවය නිසා බිහිවන ගීත නිර්මාණය සැබවින්ම ආශ්චර්යජනකයි. හොඳයි, එහෙමනම් මේ අපූරු කාව්‍යාත්මක ගීතය අපි රසවිඳිමු. ගීපද රචනය මහගම සේකරයන්, තනුව සහ සංගීත නිර්මාණය සෝමදාස ඇල්විටිගල, මේ ගීතයේ මුල් ගායනය බෙන් සිරිමාන්න.

ඉන්දිය මහාකවි රවින්ද්‍රනාත් තාගෝර් පිළිබඳව නොදන්නා කෙනෙක් නොමිති තරම්. 1913 දී එතුමාගේ ගීතාංජලි කෘතියට නොබෙල් සාහිත්‍ය සම්මානයක් ලැබුණා. ගීතාංජලි කෘතියෙන් සිංහල ගීත ගණනාවක්ම රචනා වී තිබෙන බවත් ඔබට සඳහන් කරන්න කැමැතියි. මා දෝරාගත්තු ගීතයට මේ මා සඳහන් කරන පුද්ගලයන්ගේ සම්බන්ධතාවයක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ මහා කවියෙකු වන පී.බී. අල්විස් පෙරේරා නම් අපේ කවියා මලක් කතා කරයි කියලා කාව්‍ය නිර්මාණයක් රචනා කළා. මේ කවි සිතුවම ගීතයකට ප්‍රතිනිර්මාණය කිරීමට ප්‍රවීණ ගීත රචක ඩෝල්ටන් අල්විස් මහතා සමත් වෙනවා. මේ කලාකරුවන් 3 දෙනාගේ සිහිපත් කිරීම මා මෙහි මොහොතේ සිද්ධ කළේ මෙන්න මේ ගීතය සඳහා මේ 3 දෙනාම කිසියම් මාවතක් විවර කළ නිසා. සරල සුගම රමණීය කවි බස් වහරක් යොදාගෙන තිබෙන මේ ගීතය පද ලාලිත්‍ය අපූර්වී මංචිත් ඇදගන්නවා. රවින්ද්‍රනාත් ටාගෝර් නිර්මාණය කරන්නේ ඉන්දිය ජාතික නිදහස් සටන උපරිම ආකාරයෙන් තිබෙන සමයකයි ගීතාංජලි මහා කාව්‍යය. අපේ පී.බී. අල්විස් පෙරේරා මහතා තමන්ගේ පද්‍ය රචනා නිර්මාණය කරන්නේ අපේ නිදහස් අරගලයේ පවතින කාලයක. මා මේ තෝරාගත්තු ගීතය මෑත භාගයේ ජාතික පුනර්ජීවනය ඇති කිරීමට සමත් වෙලා තියෙනවා. ගීපද ඩෝල්ටන් අල්විස්, තනුව සහ සංගීතය නිර්මාණය පණ්ඩිත් අමරදේව, ගායනය නන්දා මාලිනී.

සුන්දුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සොඳුරු අතීත සිහිවටනයන් කරා ඔබ කැඳාගෙන යන සුන්දර මොහොත. සුභාවිත ගී රස විඳිමු.

සෙනකලිය කියලා මා සඳහන් කරන්නේ 1974 වර්ෂයේ නොවැම්බර් 15 වෙනිදා ශ්‍රී ලංකාවේදී තිරගත වුණු අපේ සිංහල චිත්‍රපටියක්. සෙනකලිය චිත්‍රපටියේ අධ්‍යක්ෂණය සිද්ධ කළේ විමලදාස පෙරේරා මහත්මයා. සංගීත අධ්‍යක්ෂණය ප්‍රැක්ටික් දෙනිපිටිය මහත්මයා. මෙහි ගීත රචනා කළේ සුප්‍රකට ගීත රචකයෙකු, කවියෙකු, ගුවන්විදුලි නිෂ්පාදකවරයෙකු සේම සෑම අතකින්ම හැකියා දක්ෂතා රාශියකින් ප්‍රතිභාපූර්ණත්වය තමන්ගේ විදහාපෑ කරුණාරත්න අභිෂේකර සූරීන්. සෙනකලිය චිත්‍රපටියේ රංගනයෙන් ප්‍රධාන වශයෙන් දායක වුණා ගාමිණි පොන්සේකා මහතා සහ ෆරීනා ලායි මහත්මිය. හොඳයි, මා මේ චිත්‍රපටියේ ජනප්‍රියම ගීතයක් තමයි ඔබේ රසවින්දනය සඳහා මේ මොහොතේ තෝරාගනු ලැබුවේ. ගීතය ගායනා කරන්නේ මිල්ටන් මල්ලෝ ආරච්චි සමඟ ඉන්ද්‍රාණී පෙරේරා ගායන ශිල්පිනිය.

මේ ඔබ රැඳී සිටින්නේ දිනපතා රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදුල ගුවන්විදුලිය ඔස්සේ විකාශය කරනු ලබන සුභාවිත ගී රස විඳිමු වැඩසටහන සමගයි.

මේ අවසන් වන්නේ සුදුල ගුවන් විදුලිය ඔබ වෙත ගෙන එනු ලැබූ සුභාවිත ගී රසවිඳමු වැඩසටහනයි. හෙටත් මේ වේලාවට ඔබ සැමට අපහා එක්වන හැටියට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. වැඩසටහන මෙතකින් නිමා කරමින් ඔබේ සවන්පත් අතරින් මට සමුගෙන යන්නට අවසරයි. සුභාවිත ගී රසවිඳමු වැඩසටහන අදත් නිෂ්පාදනය කළේ නදීෂ් චාරික. වැඩසටහන ඉදිරිපත් කළ මම චන්දන සාන්ත කුමාර. සැමටම සුවදායක රාත්‍රියක් වේවා. තෙරුවන් සරණයි.

0: පිදීමේ අනුසස් විපාක. පින්වතුනි, අත්තදස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මෝගරාජ කියලා හාමුදුරුව කෙනෙක් සිටියා. මේ මෝගරාජ හාමුදුරුව තැන්පත් වූ සිතින් නුවණ යොදාගෙන එක දවසක් දඬුවැල් බෑයක් පූජා කරනවා. දඬුවැල් බෑයක් කියන්නේ මී වදයක් අත්තදස්සී බුදු හාමුදුරුවන්ට පූජා කරනවා. ඒ උතුම් පින, ඒ පූජා කිරීමේ ආනිසංස 14 වතාවක් සක්දෙවිඳු බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 500 වාරයක් සක්විති රජ බවට පත් වෙලා ඉපදිලා තිබෙනවා. 28 වතාවක් පෘථිවි රාජ්‍ය කරලා තියෙනවා. අවසානයේ ඒ පින හේතු වීමෙන් උතුම් නිවන ලබා ගැනීමටද ඒ පින උපනිශ්‍රේ වෙලා තිබෙනවා. කල්පනා කරන බලන්න, ඔබ ඔබේ ජීවිතයෙන් ආහාර පාන ආදී කොයිතරම් පූජා කරලද? හැබැයි පින්වතුනි, ඒ පූජා කරත් කොයිතරම් සිත තුල සිත සකස් කරගෙන පූජා කළොත් පමණයි එහි ආනිසංස ලැබෙන්නේ. සිත සකස් කරගන්නවා කියන්නේ ලෝභ දෝෂ මෝහ කින කුසල මූලයන් යටපත් කරගෙන ශ්‍රද්ධාව ගෞරවයේ සිතේ තියාගෙන පූජා කිරීම. ස්වාමින් වහන්සේ නමකට, දුගී මගී යාචකාදීන්ට මේ කොයි කෙනාට යමක් ඔබ විසින් දුන්නේද, දෙනවාද, ඒ දිය යුත්තේ ඔබේ සිත සකස් කරගෙන. අන්න එවිට එහි ආනිසංස එලෙසින්ම ලබා ගන්නට පුළුවන්. පින්වතුනි, පියමුතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ උත්පල දායකා කියන තෙරණිය එක භික්ෂූන් වහන්සේ නමකට එක දවසක් පිණ්ඩපාත දානයක් පූජා කරනවා. ඒ පිණ්ඩපාත දානයට දානය සහ වස්ත්‍රයක් පූජා කරනවා. ඒ පූජාව මා මුලින් සඳහන් කළ ආකාරයට ශ්‍රද්ධාවෙන් තමයි පූජා කරේ. බලන්නෙහි ආනිසංස කොයි තරම්ද කියලා. දහස් වතාවක් සක්දෙවිඳුගේ මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා. එවැගේම දහස් වතාවක් සක්විති මෙහෙසිය බවට පත් වෙලා ඉපදුනා අතර එසේම භික්ෂා දානය හේතුවෙන් එතුමියට සසර දිනීමට හේතු වුණා.
1: සුදුල ගුවන් විදුලිය සෑම දිනකම රට පුරා, ලොව පුරා සදහැවත් ජනතාව වෙත සිත සාන්තිය, ආරක්ෂාව සහ රැකවරණය පිණිස විකාශය කරනු ලබන සර්වරාත්‍රී පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතැන් සිට ගෙන ඒමටයි මේ සූදානම. මහා කාරුණික වූ, අසරණ සරණ වූ, ත්‍රිලෝතිලක වූ, සාන්තිනායක වූ තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ පුරා 45 වසක් මුළුල්ලේ බුදුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කළ වදාළ සතරවරන් දෙවියන් බෙහෙවින් ප්‍රිය කළ මහත්ඵල, මහා බල, මහානිසංස දායක වූ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමට දැන් අපි සූදානම් වෙමු. පරිසමන්තතෝ තායති රක්කතීති පරිත්තං. පිරිත සෑම ආකාරයකින්ම ආරක්ෂාව සලසන්නේය. එදා තුම්බියෙන් වෙලාගත් විශාලා මහනුවර යළි සුකිත මුදිත වූයේ බුදුන් වහන්සේ ප්‍රමුඛ ආර්ය මහා සංඝරත්නය විසින් සජ්ජායනා කළ රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙනි. එසේ මහත්ඵල ගෙන දෙන සූත්‍ර දේශනාවන්ගෙන් සමන්විත වූ මේ පරිත්‍රාණ ධර්ම දේශනාව මෙතෙන් සිට ආර්ය මාර්ගයෙහි ගමන් කරන්නා වූ මහා සංඝරත්නය දේශනා කරනු ලබන පිරිත මහත්ඵලයි, මහානිසංසදායකයි, මහා බලගතුයි. සදහැවක් පින්වතුනි, පින්වතියනි, පරිත්‍රාණ ධර්ම දේශනාව ආරම්භ කිරීමට පෙර තිසරණය සහිත පංචශීලය සමාදන් වීම සඳහා
2: අවසරයි ස්වාමීන් වහන්සේ.
1: නමස්කාර. නමෝ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතේ මා තැහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණය බරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා. සුරාවට මතට වහල් වූ මං මුලා වූ මිනිසුන්ගේ හිස්කම මට ඉතා හොඳින් දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරූ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි. හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසි විටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද.
ඒ සුන්දරත්වය සමග

මං සතුටුද? පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙනවා. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිට වන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. කුසෙහි පිම්බීම හැකිලීම, පපුවෙහි උස් පහත් වීම, නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළු වන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා. හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින්. සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා මට සංවේදී. දැන් මගේ එකම අදිෂ්ඨානය ලෝකයට සේවය කරන්න. මගේ දෑත්, පා, සිත, කය, වචනය, මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි.

වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සන්සුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මාය දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මාය දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න 아무තු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න 아무තු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුලම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට, මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා, බලයට ධනයට හසු වෙලා, සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල්, තුරුලිය, මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට, අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා
මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නෑ.

0: පූජා කිරීමේ විපාක. මම ඔබට කියා දෙන්න සඳන්නේ පුංචි පින්කමක මහා ආනිසංස. පෙරහංකණයක් කියන්නේ කුමක්ද කියන එක ඔබ කවුරුත් දන්නවා. ඒ පෙරහංකණය පූජා කිරීමේදී විපාක වශයෙන් කරුණු පහක් ලැබෙනවා. පිළින්දවත් අපදානයට අනුව විමසනකොට පින්වතුනි දීර්ඝායු සම්පත් ලැබෙනවා. සොර සතුරන්ට හිංසා කළ නොහැකි කෙනෙක් බවට පත්වෙනවා. අවියායුධවලින් පීඩාවට පත් නොවන කෙනෙකු බවට පත්වෙනවා. වසවිසවලින් හිංසා පීඩාකාරී නොවන කෙනෙකු බවට පත්වෙනවා. අතුරු මරණයකට පත් නොවන කෙනෙක් බවට පත්වෙනවා. බලන්න කොයිතරම් වටිනා ආනිසංස සමුදායක්ද කියලා. ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. දීර්ඝායු සම්පත් ලැබෙනවා. දීර්ඝායු සම්පත් ලැබෙනවා කියන ඒ තුල සඳහන් වෙන්නේ ලෙඩ දුක් කරදර බාධක දද වන කුෂ්ඨ කියන මෙන්න මේ රෝගාබාධ වලින් තොර වෙලා ජීවත් වෙන්නත් පුළුවන්. ඒ වගේම තමන් සතුව තිබෙන දේවල් සොරසිතින් පැහැරගන්නේ නැහැ කිසි කෙනෙක්. සොර සතුරු විපත් ඇති වෙන්නේ නැහැ ඔබේ ජීවිතයට. ඒ වගේම අවියායුධ වලින් ඔබට හිංසාවක් පීඩාවක් ඔබේ ජීවිතයට සිදුවන්නේ නැහැ. ඒ වගේම ඔබට කොහේදීවත් කිසියම් තැනකදීවත් වසවිස වලින් හිංසාවක් පීඩාවක් සිද්ධ වෙන්නේ නැහැ. ඔබ යන්නේන ගමනට ආරක්ෂා වෙනවා. අතුරු ආන්තරා කරදර බාධක මරණ විපත් පින්වතුනි ජීවිතයට එකතු වෙන්නේ නැහැ. මරණ විපත් එකතු වෙන්නේ නැහැ කියන්නේ අපි ගමනක් යනවා. ගමනක් යන විට වාහනයක හැප්පිලා වෙන කෙනෙක් මරණයට පත් වෙන්න පුළුවන්. එහෙම කල්පනා කරලා බලන්න. ඒ මරණය තමයි අතුරු මරණයක්. තව ජීවත්ව ඉන්න කාලය තිබියදී සමහර වෙලාවට නිකරුණේ මිය යනවා. අන්න ඒ ස්වභාවයෙන් ඔබ මිදෙනවා කියන එකයි මේ තුنين සිහිපත් කරන්න. ඒ නිසා ඔබට අවබෝධ වෙනවා පුංචි පින්කමේ ඇති මහා ආනිසංස බලන්න. පෙරහංකඩ පූජාවේ ආනිසංස පහ. හැබැයි එතනත් පෙරහංකඩ ලක්ෂයක් පූජා කරත් ප්‍රතිඵලයක් නැහැ පින්වතුනි. සිත සකස් කරගත යුතුයි. ඒ තුලත් සිතුවිල්ල බලපානවා. සිත සකස් කරගෙන ගෞරවයෙන් පූජා කරන්න.
1: සුදිල ගුවන් විදුලිය සමගයි ඔබ රැඳී සිටින්නේ.
2: පුදුමග පෙරට කරගත් සම්භාව්‍ය ගුවන් විදුලි කලාව අසුරු කරගත් සුදිල ගුවන් විදුලිය අපේ දයාබර ශ්‍රාවක සහෘද ප්‍රිය ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන වැඩසටහන සුභාවිත ගී රස විඳිමු. සෑම දිනකම රාත්‍රී 8 සිට රාත්‍රී 10 දක්වා සුදිල ගුවන් විදුලිය ඔස්සේ විකාශය කෙරේ. විවිසෙන්න www.sudilaradio.lk අපේ වෙබ් අඩවියට.

0: දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ සුදිල ගුවන් විදුලිය.
1: දජග්ග පිරිත බියක් තැතිගම්මක් ලොමුදැහැ ගැනීමක් සැකසංකාවක් ඇතිවෙච්ච හැම මොහොතකම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තෙරුවන් ගුණ සිහි කරන්න. එම තෙරුවන් ගුණ ඇතුළත් මෙම දජග්ග සූත්‍ර දේශනාව මෙතැන් සිට ශ්‍රවණය කරන්න.

රෝගාතුරව සෛනයේ බැතිර සිටින මහා කාශ්‍යප මහරහතන් වහන්සේ හමුවීමට වැඩම කළ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගේ සුවදුක් විමසා මහා බලසම්පන්න බොජ්ජංග පිරිත දේශනා කොට වදාළසේක. ස්වල්ප මොහොතකින් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝගී සුවය ලැබුවහ. එවන් ශක්තියක් ගැබ්ව ඇති මෙම බොජ්ජංග පිරිත ශ්‍රවණය කිරීමෙන් ඔබටද නිරෝග සැප ළඟා වේවා.

0: සුදිල ගුවන් විදුලිය
1: ප්‍රඥාවේ දොරගුළු විවර කරන ආධ්‍යාත්මික හඬ
2: FM 90.2 ඔස්සේ ගාලු දිස්ත්‍රික්කයට සහ අන්තර්ජාලයෙන් සුදිල රේඩියෝ .lk අරහා මුළු ලොවටම
1: සුදිල ගුවන් විදුලිය
3: සීවලී පිරිත ඔබට අවැසි ආහාර පාන බහුල වේවා. ව්‍යාපාර දියුණුවෙන් දියුණුවට පත් වේවා. රාජ චෞර සතුරු බියෙන් තොර වේවා. තුන්දොස් කිපීමෙන් ඇතිවන රෝගාබාධ වලින් මිදේවා. එම යහ ප්‍රාර්ථනාවන් පෙරදැරිව නිර්වත්‍ය ආකාරයටම ශබ්ද උච්චාරණය කොට සජ්ජායනා කරනු ලබන මෙම සීවලී පිරිතම ශ්‍රවණය කොට ඔබත් ශාන්තිය උදාකර ගන්න.